ඒ සම කරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ. උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ යන ගහල මරපු කෙනෙක්ව මෙතරම් කතා බහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බැහැ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක් කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බැහැ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බැහැ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත් අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇති වෙන්න ඕන අවංකවම කුතුහලයක්. කවුද මේ පුද්ගලයා? මොනවද උන්වහන්සේ කරන්න ගියේ? ඇයි අදටත් ලෝකය මේ වගේ උන්වහන්සේ ගැන උනන්දුවත් දක්වන්නේ? අඩු ගාන උන්වහන්සේට මෙතරම් විවේචන එල්ල කරන්නෙත් ඇයි කියන එක අපි හිතන්න ඕන බොහොම අපක්ෂපාතීව. දැන් සමහරක් අයට උන්වහන්සේව විවේචනය කරන්න පුළුවන් බොහොම ද්වේෂ සහගතව, ඊර්ෂ්‍යාවන්ත ලෙස. මේ පුද්ගලයා මෙතරම්ම ලෝකයට බලපෑමක් කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ බලපෑම නවත්වීමේ අවම කිරීමේ චේතනාවෙන් විවේචන කරන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරවතින් අපක්ෂපාතව අපි බැලුවොතින් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා? මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින සංඛ්‍යාත්මකව වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි. එහෙම නැත්නම් ඔළුව ඉදුමවා ගැනීමට උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වෙන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලා. එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද, අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොතින් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුස යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වර්ධි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි කුරුසේ අනගසා මැරීම. ඒතර රෝම අධිරාජ්‍ය තුල කුරුසේ අනගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහර චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකෙක්, ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් ක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඉතිහාසයේ චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතය කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරති ජේසුස්තුමා සුවිශේෂවන්නේ? ඇයි කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදුුණේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙ නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳව යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් කලකරෝති මිලියන් ගණන් විකිණිනවා. අපි මෑත කාලෙත් දැක්කා ඩැන් බ්‍රවුන්ගේ ඩාවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුණා
ක්‍රිසුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුළ. බලන්න අදටත් මෙතර

0: අම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුණේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන. එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්. ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රීජජ්මන්ට් කියලා. අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරති ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරෙත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි ගමුකෝ අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට ඒ පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළේ එතුමාගේ තාත්තත් වඩුවේ ජෝසෙෆ් තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කළේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක් 30ක් 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි, ඍජු. සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා නැහැ. බොහොම කෙටි, සරල. ඒ වගේම උන්වහන්සේගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. එතර එවැනි සුළු කාලයක් තුල බොහොම සීමිත දේශනා මාලාවක් මගින්, සීමිත ක්‍රියාපටිපාටියක් මගින්, ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු, වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන පුදුම වුනේ අපි විතරක් නෙවෙයි, නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. ඊතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි මට මෙච්චර හමුදාවක් ඉඳලා, මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකයේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව, පර්ෂියාව, ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව, එක වෙඩිල්ලක් තියන්නේ නැතුව, එක නැවක් නැතුව, එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම්ම ආක්‍රමණය කරේ? ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා, මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ? මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරුණු දේ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් ඉතාම අවංක කෙනෙක්. ඒ නිසා ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි, විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායෙල් වරු. ඊශ්‍රායෙල් ජාතිය. ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායෙල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායෙල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශ ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට ඒ වගේම සමූල ඝාතනවලට ලක් වෙලා දුක් විඳලා බඩගින්න ඉඳලා ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත් ඒ වගේම අපි දන්න ජෝර්දානයේ කියන රාජ්‍යෙත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙනකොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ. රෝමයේ යටතේ පාලනය වුණේ. ඉතර ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍ය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය. ප්‍රබල අධිරාජ්‍යයක් විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඉතර ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා එවකට තිබුණු සෝචනීය තත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා. ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි. ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, සෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා. එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා. ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදි වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්ත්වයේ වෙනසක් සිදු වෙන්න ඕන. හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව අරගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශීය ආක්‍රමණයක් තියෙනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි එතකොට ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද, එකිනෙකාට සංවේදීද, එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතේ පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුල. අපගේ ඇතුළාන්තය තුල. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ. හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ, ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ. එතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්. එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුලින්දලම ග්‍රහණය කරගත යුතුයි. එතකොට උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව ඌ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩිනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලිය ප්‍රදේශයටම ආවේනික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදිය. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේනික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදිය. ඇක්සන්ට් එක. ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි කොළඹ අය කතා කරන විදියයි අපි ගියොත් හලාවත කුත්තලම් පැත්තේ කතා කරන විදියයි අනුරාධපුරයේ විදිය නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා. එකම භාෂාව. අන්නේ වෙන දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කියන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන් සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනන් ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින් ලෙඩුන් සුව කරමින් ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු 3ක් තිස්සේ දේවල් කරා. ඒතරෙ උන්වහන්සේගේ ඒ අවුරුදු 3 තුල කරපු දේවල් ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම එහෙම නැත්නම් අතිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක් උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිමක්. උන්වහන්සේ ජුදා වංශිකයෙක්. ඒ ජුදා සමාජය තුල වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හේබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ. කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එමත හෙබ්‍රේ වරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබාගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා. සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. ඒතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවයක්. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ වැඳින්නෙවේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවයේ සකස් වුණේ ඒ තුලින්. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති. අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියොතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්. ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ. ගොඩ නැගිලා තිබුණේ. පෝෂණය වෙලා තිබුණේ. ඒතර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 8371 582.
1: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරද්දී හැමතාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත් වෙලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත් වෙලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්,

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද මිහිර විමුතු රේඩියෝයි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරද්දී හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතය අවසාන කාලයට. මේකට මහලුවිය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

සියලු උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0777 3265 133 0

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: ලොවට සැරි සරන
1: ඊළඟට ඔබට දේපියනන්ගේ විශේෂ උපකාර එල්ලා කරන ආශා මෙහෙට සවන් දිය හැක.
2: ඔබ කුමන ස්ථානයක ලෝකේ කුමන රටක කුමන ස්වභාවයකින් සිටියත් දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඔබ කැඳවන පිණිසත් ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නටත් ඔබ වැටී සිටින ස්ථානවලින් ඉහළට පැමිණෙන්නට දෙවියන් වහන්සේගේ උපකාරය ඔබට ලබා ගන්නට මඟ පෙන්වන පිණිසත් අපි ඔබ වෙතට පැමිණ සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අනෙකුත් සියලු දේවල් පැත්තක තියලා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ උපකාරය අත් කර ගන්නට අප සමග එකතු වෙන්න කියලා. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබ කුමන තත්වයකට වැටිලා සිටියත් සර්ව බලධාරී සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේට බලය තිබෙනවා ඔබ වැටී සිටින ස්ථානයෙන් ඔබ ඉහළට ගන්න. ඔබ කොයිතරම් දුර්වල තත්වයකට වැටිලා සිටියත් ඔබ මොන තරම් පාපයකට වැටිලා සිටියත් ඔබට කොච්චර දේවල් අහිමි වෙලා සිටියත් කවුරු ඔබව විනාශ කරන්නට හැදුවත් කවුරු ඔබව අතෑරලා දාලා ගිහිල්ලා සිටියත් දෙවියන් වහන්සේ ඔබව නැවත නගා සිටවන්නට සූදානම් සිටිනවා. එබැවින් ඔබ ඔබගේ මුළු හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේට කියමින් උන්වහන්සේගේ අධික කරුණාවට පැමිණෙන්න ඔබ කුමන ආගමක වුණත් ඔබ කුමන ජාතියක වුණත් ඔබගේ පියාණන් වහන්සේ වන ඔබව මේ පොළොවට නිර්මාණය කළ මුළු විශ්ව මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන පිණිසත් ඔබට අහිමි වුණු දේ නැවත ඔබගේ අතට දෙන පිණිසත් දෙවියන් වහන්සේ ඔබ සමග මේ වෙලාවේ සිටිනවා. එබැවින් මේ නමස්කාරය සමග එකතුව ඔබව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මහෞත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම මේ වෙලාවේ උදව් කරන්න. ඔබව දන්න නොදන්න සියලු දෙනාට ඔබ වහන්සේගේ මහිමය දැනගන්නට සලස්වන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත් ඔබ වහන්සේම සියල්ල මවා පාලනය කරන බවත් දැනගන්නා පිණිසත් ඔවුන් වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට පැමිණෙන බලය ඔබ වහන්සේ සතු බවත් ඔවුන්ට මේ නමස්කාරය තුළ දැනගන්නට සලස්වන්න. මෙතැන් සිට ඔවුන්ව ඔබගේ දිව්‍යමය ආශිර්වාද තුළට ඔබ වහන්සේ කැඳවා ගන්න දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අපගේ මුළු හදවතින් සමීප වෙමු. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හැම කාරණයක්ම කියමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්කර ගන්නට මාර්ගයක් නැතුව සිටින කල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පොළවට පෙන්වලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ ආශිර්වාද පොළවට නැති වුණු දෙවියන් වහන්සේගේ බලය නැවත අත්කර ගන්න කෙසේද කියලා ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කර දී තිබෙනවා. දැන් අපි එම මාර්ගවලට හැරෙන පිණිසත් දෙවියන් වහන්සේගේ නැති වුණු ආශිර්වාද නැවත අත්කර ගන්න පිණිසත් අපි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් සමීප වෙමු. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේ නමස්කාර මැදේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනවී

මුළු හදවතින් දෙවියන් වහන්සේ වෙතට සමීප වෙන්න. උන්වහන්සේ ඔබව නිදහස් කිරීමේ බලයෙන් යුක්තයි. ඔබ වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට නගා සිටුවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. ඔබ වැටී සිටින ඕනම පාපයකින් ඔබව ඉහළට ගැනීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. එබැවින් අනෙකුත් සියලු සිතුවිලි අනෙකුත් හැම කාර්යයක්ම පැත්තක තියලා දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයෙන් සමීප වෙන්න. උන්වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දෙවියන් වහන්සේ මට උපකාර කරන්න කියමින් උන්වහන්සේට කතා කරමින් සිටින්න දැන්. ඔබ පෙරදුණු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබට කරගන්න බැරි වුණු තැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න.

සෑම කෙනෙක් දෙවියන් වහන්සේට ඔබට හැඟෙන ආකාරයෙන් නමස්කාර කරමින් සිටින්න. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කියමින් සිටින්න මේ වෙලාවේ. ඔබ මොන ප්‍රශ්නයකටද වැටිලා ඉන්නේ? ඔබට විසඳ ගන්න බැරි කාරණේ කුමක්ද? ඔබට තේරෙන්නේ නැතුව තියෙන්නේ කොතනද? ඔබ අවුරුදු ගාණක් වේදනාව විඳින සිටින ප්‍රශ්නය කුමක්ද? දැන් මේක දෙවියන් වහන්සේට ඔබ ඇස් පියා

සිටින්න. මුළු විශ්වය මම පාලනය කරන දෙවියන් වහන්සේ ඔබගේ අඬ අසමින් සිටිනවා මේ වෙලාවේ. ඔබ සැක කරන්න එපා. දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? එහෙම දෙවියන් වහන්සේට උදව් කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබ සැක කරමින් ඉන්න එපා. ඔබේ කාරණය දැන් දෙවියන් වහන්සේට කියන්න. ඔබ සිතමින් ඉන්න එපා. එහෙනම් දෙවියන් වහන්සේ ඉන්නව නම් ඒ දෙවියන් වහන්සේ මොන වගේද? දෙවියන් වහන්සේට පුළුවන් ද උදව් කරන්න? දෙවියන් වහන්සේ කොහොම කරොත් උදව් කරන්නේ? මොන පූජාව කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ? මොන විදියට අපි කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ කියලා ඔබ හිතමින් ඉන්න එපා. ඒ මොනවත් ඕන්නේ නැහැ. දැන් ඔබ ඉන්න තැන ඔබ ඇස් පියාගෙන මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නය කියන්නේ. ඔබෙන් මොනවත් දෙවියන් වහන්සේට ඕන නැහැ. ඔබේ කිසිම පූජාවක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබේ මල් පහන් පූජා, ඉටි පහන් පූජා, ඔබගේ හඳුන් කූරු, ඔබගේ මල්, ඔබගේ පඳුරු දෙවියන් වහන්සේට එපා. දැන් ඔබ මුළු ආත්මේ දෙවියන් වහන්සේ වෙත හරවලා ඔබේ වේදනාව දෙවියන් වහන්සේට දැන් කියන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ආත්මය උන්වහන්සේ වෙත හරවන්න. වෙන කිසිවෙක් කියන නිසා නොවේ. ඔබ උන්වහන්සේ කතා කරන්න මේ වෙලාවේ. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙක් නොවේ. මියගිය මිනිසෙක් නොවේ. අතින් කමපු පිළිමයක් නොවේ. මැටි වලින් හදපු පිළිමයක් නොවේ. උන්වහන්සේ දිය සායමෙන් ඇඳපු චිත්‍රයක් නොවේ. උන්වහන්සේ කළු ගලකින් නෙලපු ප්‍රතිමාවක් නොවේ. උන්වහන්සේ කසක ලීයකින් අඹපු පිළිමයක් නොවේ. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ මුළු විශ්වය පළමු දෙවන තුන්වන ස්වර්ග මව පාලනය කරන අසීමිත බලයෙන් පරිපූර්ණ සර්ව ව්‍යාප්ත මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබගේ මනසට දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේව අඳුරනවා. නමුත් ඔබගේ සිතට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරමින් අවුරුදු ගණනාවක් සිටිය හැකි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ හදවතට තේරෙන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය, එබැවින් මුළු සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබේ පූජා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඉති පහන් ආලෝකයේ දෙවියන් වහන්සේට වැඩක් නැහැ. පහන් ආලෝකයේවත් ගින්නෙන් කරන පූජාවල ආලෝකයේවත් දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ආලෝකය වේවයි කීසේක එවිට ආලෝකය විය. ඔබ කරන මල් පහන් පූජා, පළතුරු වට්ටි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේම බීජ උපදවන සියලු පලා සහ සියලු පල දෙන වෘක්ෂ පොළව පිට හටගනිත්වායි කීසේක එවිට ඒ සේවිය. ඔබ සතුන්ගෙන් කරන පූජා, ලේ පූජා, පිළි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. වහන්සේම අහස පක්ෂීන්ගෙන්ද මේ භූමිය බඩගා යන සහ සියලු සිව්පා සතුන්ගෙන්ද පිරියන සනසුසේක මැවුම් කරුවානන් වහන්සේට නමස්කාර කරන්නේ. මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔබේ ළඟම ඉන්න අයවත් ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ කියන අය ඔබගේ හදවත ඇතුළාන්තේ තිබෙන වේදනාව දන්නේ නැහැ. ඔබ ළඟ ඉඳගෙන ඔබට කන්න බොන්න දෙන අය ඔබගේ ඇතුළාන්තේ තිබෙන කඳුළු දකින්නේ නැහැ. ඔබ හැංගිලා අඳන ආකාරය එවුන් දකින්නේ නැහැ. රාත්‍රියේ ඔබේ ඇස් වලින් නැගෙන කඳුළු එවුන් දන්නේ නැහැ. නමුත් සහෝදරයා සහෝදරිය, ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය විනිවිද දකිනවා මේ වෙලාවේ. දෙවියන් වහන්සේට කතා කරන්න කියන්න ඔබේ ප්‍රශ්නය. ඉන්න තැන දඩ ගහලා ඇස් පියාගෙන මුළු ශක්තියෙන් උන්වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේ

ඔබ වහන්සේට නමස්කාර වේපු සෑම කෙනෙක් ඔබට හැඟෙන ආකාරයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එකිනෙක කෙනාගේ හදවත් වලට දැනෙන ලෙස උන්වහන්සේට ස්තුති කරමින්

යම කෙනෙක්ටම මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔබ අසල සිටිමින් ඔබේ බර උන්වහන්සේ මත තියන්න කියලා කියනවා. මාගේ නාමයෙන් යම් පමණ දෙනෙක් එකතු වන්නේද ඒ මැත්තේ මම ජීවමානව සිටිමි. නුඹ මට මොරගසන කල, නුඹ මට කතා කරන කල, නුඹගේ හඬ අසන පිණිස මම නුඹ අසන සිටිමි කියලා දෙවියන් වහන්සේ කියනවා. වැන්දබුවගේ වේදනාවත් පියා නැත්තාගේ හිඟකමත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ මොන ආගමක, මොන කුලයක, මොන ජාතියක වුණත් ඔබව නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ අසල සිටිනවා. සහෝදරයා, සහෝදරිය, උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයි, උන්වහන්සේ සත්වයෙක් නොවේයි, උන්වහන්සේ දේව දූතයෙක් නොවේයි, උන්වහන්සේ සියල්ල මැවූ සර්ව ව්‍යාප්ත නිර්මාණ කරුවාණන් වහන්සේයි. එබැවින් ඔබගේ වේදනාව බය නැතුව දෙවියන් වහන්සේට කියන්න, ඔබගේ දුර්වලතා ගැන සලකලා ඔබ අතහැරලා දාලා යන්න. උන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් ඔබ මත යැපෙන්නක්වත් නොවේ. උන්වහන්සේ ඔබ නිර්මාණය කළ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ඉතාම ආදරේ. මේ පොළවේ අනිත් හැමෝම තමන්ට වාසියක් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. බොහෝ දෙවිවරුන්, බොහෝ දේව දූතයන්, පොළවේ සිටින බොහෝ මිනිසයන් තමන්ට ලැබෙන ලාභයක් නිසා ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ඔවුන් ඔබට උපකාර කරන විටදීම ඔවුන්ගේ හදවත් තුළ දුවන්නේ, මෙයාගෙන් මට ලැබෙන ලාභය කුමක්ද, මෙයාගෙන් මට ලබාගත හැකි උපකාරය කුමක්ද කියලා. නමුත් සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවාද ඔබේ පියාණන් වහන්සේ, මුළු විශ්වයේ ආපු දෙවියන් වහන්සේ ඔබෙන්

0: ඔවුන්ගේ වේදනාව ඔවුන්ට විසඳ ගන්න තේරෙන්නේ නැති කාරණය දැන් ඔබ වහන්සේ අසා සිටින්න. දෙවියන් වහන්සේ අනෙක් හැම කෙනෙක්ම නමස්කාර කරමින් සිටින්න. අන්‍ය භාෂාවේ දීමනාව ලබා තිබෙන අය ඔබ එම භාෂාවලින් නමස්කාර කරමින් දෙවියන් වහන්සේව තේරෙන නොතේරෙන අනිත් හැම කෙනෙක්ම බත උසුලමින් සිටින්න. ඔබට සුදි වේවා දෙවියන් වහන්සේ. එකිනෙකනාගේ තියෙන පෞල්වල ප්‍රශ්න, එකිනෙකනා ණය වෙලා ඉහළට එන්න බැරුව පොලී වෙවි හිර වෙලා ඉන්න ප්‍රශ්න, එකිනෙකනාගේ පෞල් විනාශ වෙලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ නැවත ගොඩනැගුව මැනවි දෙවියන් වහන්සේ. වැටි තිබෙන ස්ථාන ඔබ වහන්සේ නැවත නගා සිටවන්න. රෝගී වෙලා අවුරුදු ගණන් ඒ රෝග සුව කරගන්න බැරුව සිටින අයට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ලබා දෙන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ. වැටි සිටින අයට ඔබ වහන්සේ උදව් කරන්න දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ උපකාරයක් නැතුව සාතන්ගේ ග්‍රහණයට අසු වෙලා විවිධ පාප වලට අසු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ පාප වල ඇබ්බැහි වෙලා සිටින අය ඔබ වහන්සේ නැවත නගා සිටවන්න. ඒ වහල් කම් වලින් ඔබ වහන්සේ ඔවුන් ඉහළට ගන්න ස්වාමීන් වහන්සේ. අන්‍ය භාෂා ලබා තිබෙන සෑම කෙනෙක් අන්‍ය භාෂාවලින් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. මෙලේ හේකේති විහා මෙලා කෙතනි යාලි කාතලේ මෙලේ ඉතනි හලාතලේ මෙලේ බලවා කෙතනි. ඔබ සෑම කෙනෙක් ඔබගේ සහෝදර සහෝදරයන් උදෙසා මැදහත් වෙමින් සිටින්න. ප්‍රශ්න තිබෙන අය දෙවියන් වහන්සේට මුරගසමින් සිටින්න. ඔබගේ වේදනාව දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දැන් ඔබට විසඳ ගන්න බැරි කාරණේ දෙවියන් වහන්සේට කියන්න. ඇයි ඔබ සැක කරන්නේ? ඇයි ඔබ සිතින් තර්ක කරමින් සිටින්නේ? ඔබ සිතන්නේ දෙවියන් වහන්සේට කරන්න බෑ කියලාද? දෙවියන් වහන්සේ කියනවා නුඹලාගේ හඳ නොඇසෙන ලෙස මගේ කන් බිහිරි වෙලා නැහැ. නුඹලාට උපකාර කරන්න බැරි ලෙස මගේ අත කොට වෙලා නැහැ. මට යාඥා කරපන්න. එවිට නුඹලා නොදන්නා මහ භයානක අමාරු දේ මම නුඹලා ඉදිරියේ කළ පෙන්වන්නේ. මේ කිති හලා හේ කිති යාති අලා හේතලෙ මෙනේ මලා බාතලෙ මෙනේ. අන්‍ය භාෂාවේ දීපනාව ලබා ගන්න ආශාවෙන් සිටින අය දැන් ඔබට තේරෙන භාෂාවෙන් දෙවියන් වහන්සේ කතා කරමින් එම දීපනාව ඉල්ලමින් සිටින්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ අන්‍ය භාෂාව ලබා දෙනවා. සර්පයන්ගේ ආත්මවල බලය ජේසුස් වහන්සේගේ සුද්ධ ලේවල බලය බහලනවා.
1: රෝලේ කෙස්සේ
0: නුඹලා රෝලේ හිස පා ගන්නට බලය දී ඇත.
1: රෝරේ
0: සාදන්ගේ හිස පා ගන්න දෙවියන් වහන්සේගේ සෙනගට සාතන්ගේ බලය කඩන්නට බලය දී ඇත.
1: රේලාබාතේ රේලාබාතේ
0: ඔබව ණය වලට ඇදලා දාපු අසුද්ධ බල මේ වෙලාවේ කඩන්න. ඔබේ පවුල් විනාශ කරමින් පවුල් වල අසමගි ඇති කරලා පවුල් වල හැමදාම රැට රණ්ඩු ඇති කරලා අඳමින් සිටින පවුල් නුඹලා කොහෙද බලන් සිටින්නේ? මිනිස්යන්ට වරද පැටවීම පසක තියලා දෙවියන් වහන්සේට කියන්න අසුද්ධ ආත්ම නුඹලාගේ පවුල් විනාශ කරමින්

නොනවත්වා මුළු අවධානය දෙවියන් වහන්සේට දීලා උන්වහන්සේට නමස්කාර කරමින් සිටීවි. සෑම කෙනෙක්ම ඔබට හැඟෙන විදියට ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටීවි. පිටත නොබලන්න කිසිම මිනිසෙක් දැස නොබලා ඔබ දෙවියන් වහන්සේට කතා කරමින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටීවි. ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේට ස්තුතිය කියමින් සිටීවි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින් සිටින්න. ඔබ වැටී සිටින පාපයෙන් ඉහළට එන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින් සිටින්න.

0: ඔබ හන්සේ නමස්කාර වේවා සර්වබලධාරී දෙවි පියාණන් වහන්සේ දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්නේ අන්නේ භාෂාවේ දීමනාව ලබා තියෙන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අන්නේ භාෂාවෙන් කතා කරමින් සිටින්නේ
1: Red tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere bere tere beshe gere

0: ඇයි නුඹලාගේ ළඟ සිටයි නොදන්න නමුත් නුඹලා එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග ආත්මෙන් සම්බන්ධ වී සිටින්න හුය. එවිට ආත්මයන් වහන්සේම නුඹලා උදෙසා දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කරමින් සිටින සේක.
1: දෙවියන් වහන්සේ මේ දැන් කියනවා, ඔබගේ දකුණු කකුලේ වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා, බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ කකුල සුව කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දන ගසමින් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ සුවය අත්විඳින්න කියලා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දකිනවා. ඔබ සෑම නිවසකම වැඩ කරනවා. ඔබගේ වේදනාව තියාගෙන ඔබ ලංකාවට මුදල් එවන් ඔබ ඒ ස්ථානයේ වැඩ කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ රාත්‍රි අඳන කඳුළු දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ වේදනාවෙන් යනවා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ තිබෙන වේදනා සියල්ලම උසුල ගන්න යනවා කියලා දෙවියන් වහන්සේ ඔබ ධන ගසා ඒ ලබා ගන්න

මේ වෙලාවේ අප සමග සම්බන්ධ වී සිටින ලක්ෂ 10කට වඩා අධික ණයක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියනවා, නුඹගේ නොදැනුවත් කමෙන් මේ ණයට වැටිලා නුඹ මේ තුල සිර වෙලා සිට. නමුත් මම නුඹගේ යාඥාව අසා මම නුඹට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ලබන වසර පටන්ගෙන ලබන වසරේ මේ වන විට මම නුඹට කියන මාර්ගවල නුඹ හැසිරෙන්නේ නම්, නුඹට කියන දේවල් හදාගෙන මම කියන ආකාරයෙන් මේ ඥාය පියවන් නුඹ ක්‍රියා කරන්නේ නම්, ලබන වසරේ මේ වන විට මම නුඹ මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ නුඹට දැන් කියනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට කියනවා, දරුවෙක්ගේ අධික මත්පැන් පානය නිසා වේදනාවට පත්වලා මේ වෙලාවේ දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරමින් සිටින මව ගැන දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේ ඔබට කියනවා, ඔබගේ හදවතේ තිබෙන වේදනාව මම දැක්කා. මම නුඹගේ පුත්‍රයාව මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා. එබැවින් දැන් නොකැළඹෙන්න. අනෙකුත් සියල්ල මට බාර දී නුඹ මා ඉදිරියේ සිටින්න. එවිට මම නුඹලගේ පුත්‍රයාව ගලවා මගේ රාජ්‍ය උදෙසා වෙන් කරගන්නවා කියලා දෙවියන් වහන්සේ නුඹට කියනවා. උන්වහන්සේ සියල්ල පාලනය කර හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි කියලා දෙවියන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා, නුඹ වේදනාවේ සිටින නමුත් මම නුඹගේ වේදනාව ප්‍රීතියට හරවනවා කියලා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. මහත්යට හොරෙන් රත්තරන් බඩු උගස් තියලා ඒක බේර ගන්න බැරුව සිටින නොහනට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹ බයව සිටින්නේ මක් නිසා? නුඹට වැරදුණු නමුත් නුඹ මා ඉදිරියේ ඒවා නිවැරදි කරගන්න උත්සාහ කරන බව මම දුටු වෙමි. එබැවින් මාගේ දියණිය, මම නුඹට උපකාර කරන ඔබ මේ වැඩි ස්ථානයෙන් ඔබ

කලින් කරපු රැකියාව අහිමි වෙලා ඔබට ඒ රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වෙලා දැන් රැකියාවක් නැතුව කිසිම ආදායම් මාර්ගයක් නැතුව සිටින ඔබට දෙවියන් වහන්සේ කියනවා මෙතෙන් සිට දින හතක් ගත වෙන තැන මම ඔබට රැකියාවක් ලබා ගන්නට ආශිර්වාද කරනවා නමුත් ඔබ මෙතෙන් සිට මා ගැන විශ්වාස කොට මම පෙන්වන මාර්ගයේ ඔබ ගමන් කරන්න පටන් ගත යුතුයි එවිට ඔබ සිර වෙලා සිට සියලු ස්ථානවලින් මම ඔබ මුදා ගෞරවයට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් සිර වී ඇති දේවල් ගැන ඔබට කරගන්න බැරි දේවල් ගැන දැන් කනගාටු නොවෙන්න ඔබ මගේ අභිමුඛයේ සිට දැනට මම දී ඇති ප්‍රමාණයෙන් මා සමග පැමිණෙන්න මම ඔබව මාගේ ආශිර්වාද අත්දකින්න කාලයට රැගෙන යනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා

0: දෙවියන් වහන්සේ කියනවා එක දියණියක් ඉන්නවා තමාගේ දකුණු අත බඩේ තබාගෙන ඒ බඩේ තිබෙන වේදනාව දෙවියන් වහන්සේ කවදාද සුව කරන්නේ කියලා. දැන් දෙවියන් වහන්සේ මේක අනාවරණය කරන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගේ සිතෙන් විමසමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ කියනවා දියණිය මා දෙස බලන්න. මාගේ පමණක් සුවේ බලාපොරොත්තු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ එලිදරව් කරනකම් බලාගෙන ඉන්න එපා කියලා කියනවා. ඔබට ඒ සුවය දෙන්නේ මම කියලා කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දැන් මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සුවය ලබා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ දෙස බහැරෙන්න. අපි අනාවරණය කරයිද අපිට සුවය ලැබේද කියන දේ පමණක් විමසන්න කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අපි මේ මොහොතේ ඇදහිල්ලක් නැති කට්ටියට, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අඳුරන් නැති කට්ටියට මේ කියමින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේට වේදනාව තියෙන කට්ටිය පේනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග, ඔබ සියල්ල සමග මේ මොහොතේ ඉන්නවා. ඔබට උපකාර කරන්න, ඔබගේ මුළු හදවතින් මේ ආඥා කරලා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න දේ ලබා ගන්න. හලෙලූයා ස්වාමී වහන්සේ ස්තුති
1: සම්බන්ධ වෙලා සිටින බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේව මීට පෙර නොහඳුනන බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹගේ ආගම නුඹගේ ජාතිය මට වැඩක් නැහැ. නමුත් නුඹ දැන් සිතමින් සිටිනවා මම සිටිනවද නැද්ද කියලා. දෙවියන් වහන්සේ මා දෙස බලනවද? දෙවියන් වහන්සේට ආශිර්වාද කළ හැකිද බැරිද කියලා ඔබ විමසමින් සිටිනවා. දෙවියන් වහන්සේ දැන් කියනවා, ඊයේ රාත්‍රියේ නුඹගේ නිවසේ සිදුණු කාරණය, නුඹගේ නිවසේ නුඹ ස්වාමි පුරුෂයා සමග ඇති වුණු රණ්ඩුව මම දැක්කා. එහිදී නුඹ විඳ වේදනාව මම දැක්කා කියලා දෙවියන් වහන්සේ නුඹගේ ආත්මය විමසමින් කියනවා. මම වනාහි සියල්ල දකින, සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹ මා ගැන සැක කරන්නේ මක් නිසාද? මම නුඹව නිර්මාණය කළමි, දැනුත් මම නුඹව නමින් හඳුනමි. එබැවින් මාගේ දියණිය, මම නුඹ මේ වැටී සිටින ස්ථානයේ නුඹව ආරක්ෂා කරන්නෙමි. නුඹ නුඹගේ කැමැත්තේ ලෙස නුඹගේ තරුණ වයසේ ක්‍රියා කළ බවත්, නුඹ අන් කිසිවෙකුගේ හඬට ඇහුම්කන් නොදී නුඹට කැමති දේ කළ බවත් සිහි කරපන්. එබැවින් අද නුඹ මේ තත්ත්වයට පත්ව සිටී. නමුත් මාගේ දියණිය, නුඹගේ වේදනාව මම නුඹගෙන් පහ කරන්නෙමි. හැරි මා වෙතට පැමිණ, මම පෙන්වන මාර්ගයේ නුඹ එන්නට කැමති වන්නේ නම්, මම කියන දේවල් නුඹගේ ජීවිතේ හදාගන්න නුඹ උත්සාහ කරන්නේ නම්, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹගේ ආගමෙන් ජාතියෙන් මට කම් නැත. නුඹ සිටින ආගමක සිටපන්. නමුත් නුඹගේ ජීවිතයේ තිබෙන වැරදි මම දැන් නුඹගේ ආත්මයට එළිදරව් කරන්නෙමි. දැන් මේ නුඹගේ හදවතට දැනෙමින් පවතින්නේ මාගේ ආත්මයන් වහන්සේ විසින් නුඹට එළිදරව් කරන, නුඹට වැරදුණු තැන්වල නුඹගේ ජීවිතයේ තිබුණු වැරදිය, නුඹ තුල තිබෙන මේ පාප සිදුවිල්ල ඉවත් කරපන්න. නුඹ නිතර රැවටුණු, නුඹ නිතර දුර්වල වුණු මේ දුර්වලකම දැන් හදාගන්නට මගෙන් ඵලය ලබා පන්න. එවිට මම නුඹ මුදා මාගේ මහිමය නුඹ තුලත් නුඹගේ පවුල තුලත් පෙන්වන්නෙමි. මම වනාහි මුළු ස්වර්ගද විශ්වද මවා පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹගේ ප්‍රශ්නවලින් මිදීමේ ඵලය මා සතුය. හලෙලූයා, ඔබට සුති වේවා දෙවියන් වහන්සේ, ඔබට සුති වේවා. ඔබට නමස්කාර වේවා. මහත් අන්ධකාරයේ ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ ආලෝකයේ දුටුවෝය. බය පැකිලෙමින් සාතන්ගේ විනාශකාරී මාර්ගවල ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ වචන අසා උන්වහන්සේගේ මහිමා ශ්‍රීය දැකගත්තෝය.

ඔබ වහන්සේට සමාන කවුද දෙවියන් වහන්සේ? ඔබ වහන්සේ සමග සැසඳිය හැක්කේ කවුද? ඔබගේ මහිමයට සමාන කළ හැක්කේ කවුද දෙවියන් වහන්සේ? ඔබගේ හදවතේ තිබෙන සිතුවිලි දැනගත්තේ කවුද? ඔබට නමස්කාර වේවා පියාණන් වහන්සේ. සියලුම මනුෂ්‍යයන්

සියලු ස්වර්ගවල වැඩවාසය කරන සුද්ධ දේවදූතයන් ඔබ වහන්සේ සුද්ධයි සුද්ධයි කියමින් දිවා රැ දෙකි නොනවත්වා ගායනා කරනෝය. තුන්වන සහ දෙවන ඉහළ ස්වර්ගවල වැඩවාසය කරන ඔබගේ සුද්ධ දේවදූතයන් දහස්වර දහසක් දස දහසක්වර දස දහසක්ද වන දේවදූත සේනාවල් ස්වකීය මහිමය පසගතා ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ වහන්සේ සුද්ධයි ඔබ වහන්සේ සුද්ධයි

සියලු කෞරවේ වේවායි කියන එවිට වැඩි මහල්ලෝ 24 දෙනා තුන්වන ස්වර්ගයේ සියොන් හි උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ සිටින වැඩි මහල්ලන් 24 දෙනා ස්වකීය කිරුළු බිම දමා දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ සදා කාලෙන් සදා කාලයට ගෞරවේ ලබන්නට සුදුසු දෙවියන් වහන්සේ.

මහා අනින් ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු සේක. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේ. ස්වර්ගික දේව දූත සේනාවලට නමස්කාරය සමග මේ නමස්කාරය මුසු කරනවා අපි මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා. යමෙක් උන්වහන්සේට නමස්කාර කිරීම නතර කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන්නට යමෙක් බාධා කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන දිය, උන්වහන්සේට නමස්කාර කරන මුඛ යමෙක් නතර කරන්නේ නම්, ඒවා වසා දමන්නේ නම්, පොළවේ ඇති කල් කතා කොට දෙවියන් වහන්සේට සිමි මහිමය ඒ කල් විසින් ලබා දෙනවා ඇත. පොළවේ තිබෙන වෘක්ෂ කතා කොට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා ඇත. යමෙක් ඔබට නමස්කාර කරන්න බාධා කරන්නේ නම්, යමෙක් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නතර කරන්නේ නම්, ඉර අඳ තාරකා දෙවියන් වහන්සේට හිමි නමස්කාරය උන්වහන්සේට ඔසවනවා ඇත. හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව පරාක්‍රමයාණන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ මහිමේ ලබා ගන්නට ස්වර්ගවලින් වැටුණු දෙවි දේව දූතයා පොරකති. ඔබට හිමි මහිමේ අත් කර ගන්නට පොළවේ විවිධ මිනිසයන් තරඟ කරති. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට අත ගැසිය හැකි කාටද? පොළවේ දෙවිවරුන් නැයි කියා ගන්නා 33 කෝටියක් දෙවිවරුන් යැයි කියා ගන්නා ස්වර්ගවලින් වැටුණු අසුද්ධ දේව දූතයන් ඔබගේ මහිමයට අත ගසන්නට හදන්නේය. ඔවුන් ස්වකීය ගෞරවය උදෙසා, ස්වකීය ලාභය උදෙසා මිනිසයන් රවටන්නෝය. නමුත් ඔබ පමණක් මිනිසයන්ට සදා කල්හිම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ සැලසුම් දැනගත හැක්කේ කාටද? බොහෝ දෙනා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ තම සිත්වල මාර්ගවල හැරි යමින් සිටින්නේ. නමුත් උන්වහන්සේ කියන සේක රන්ද රිදීද මාගේය. මම කැමති කෙනාට ඒවා දෙමි, කැමති කෙනාගෙන් ඒවා ගන්නෙමි. පොළවේ රජවරු පත් කරන්නේද පහ කරන්නේද මමය. මාගේ කැමැත්තේ ලෙස සියලු රාජ්‍යයන් පාලනය වන්නේ යැයි ස්වාමින් වහන්සේ කියන සේක. මා සමග සිටින නමුත් මාගේ කැමැත්තට එහැයි යමෙක් ක්‍රියා කරන්න හදන්නේද? මම ඔහු බලයෙන් පහ කරන්නෙමි. මම ඔහුට සතු බලය ඉවත් කොට වෙනෙකුට එම බලය ලබා දෙන්නෙමි. මම ලබා දුන් ධනයෙන් යමෙක් වැරදි දෙයක් කරන්නේද? ඔහු සන්තක ධනය මම ඔහුගෙන් ඉවත් කොට මට යටහත් අය අතරේ ඒවා බෙදා දෙන්නෙමි. මම වනාහි දෙවියන් වහන්සේ බවත්, කිසිවෙක්ට මට විරුද්ධව සිටින්නට නොහැකි බවත් තේරුම් ගනිමි. මුළු පොළව මාගේ අතේ, පොළවේ සීමා දක්වා පාලනය කරන්නේ මම යැයි ස්වාමින් වහන්සේ කියන සේක. උන්වහන්සේට නමස්කාර කරමි. උන්වහන්සේට නමස්කාර කිරීම ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේව ගෞරවයට පත් කරන්න, උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්න, දෙවියන් වහන්සේ තාම බලවන්තයි.

ඔබගේ නාමය මහිමයට පත් කරනවා අපි. ඔබ වහන්සේට ගෞරවයේද නමස්කාරයේද වේවා ස්වාමී. පොළවේ රජතුමනි, ස්වර්ග මවා පාලනය කරන දෙවියන් වහන්සේ, ඔබට සියලු ස්තුතියත් නමස්කාරයත් සදාකාලයෙන් සදාකාලයට වේවා.

දෙවියන් වහන්සේට බය ඇති සෙනඟ උන්වහන්සේ කියන මාර්ගවල ගමන් කරා. නමස්කාරයෙන් උන්වහන්සේගේ සුද්ධ අභිමුඛයේ සිටමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය හැම දිනකම ඔබ තුල අවුලවා ගනිමින් දෙවියන් වහන්සේ නුඹව රැගෙන යන මාර්ගයේ ගමන් කරමින් සිටින්න. උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන කාලයට නුඹලාව කැඳවා ගන්නවා ඇත. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල, යුරෝපයේ මැද පෙරදිග සහ ඇමරිකා ප්‍රදේශවල, ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඇතුළු මුළු ලෝකයේ සිට මේ වෙලාවේ අපට සවන් දෙන සියලු දෙනා, මුළු පොළව පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සමග සිටීමෙන් ඔබගේ උපකාරය ඔවුන් සමග තබනසේක්වා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ පොළවේ ස්වාමීන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්

0: දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතපතට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳෙන්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.
1: මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
2: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දී හැකියි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැමදෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
2: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

රස විඳින්න, සතුට වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ කිතුණුගී වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0.7 32 65 133 0.7 1 83 71 582.

0: බයිබලය නොලිය වුණා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරි පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි. දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපි සහෘද හිතවතට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට, සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නැෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දීවි වැයවි. ඕ එන්න දසත විසිරි සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝයි.
1: දිමුතු රේඩියෝ අහන ඔබට මේ ළඟට දේව මාතා ප්‍රාර්ථනාව සමග එක්විය හැකියි.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582

මෙන්න වෙනස්ම ආරේ වෙනස්ම කලාවක අලුත් අත්දැකීමක් බිඳින්න.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳම ඔසුව. ජේසුතුමා තමයි ප්‍රේමයේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වන සේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න, අපත් සමග එක්වන්න, ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්න අපි දිමුතු රේඩියෝ.

0: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝයි.
1: ඊළඟට ඔබට දීපියනන්ගේ විශේෂ උපකාර ඉල්ලා කරන ආශා මෙහෙට සවන් දිය හැක.
2: ඔබ කුමන ස්ථානයක ලෝකේ කුමන රටක කුමන ස්වභාවයකින් සිටියත් දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඔබ කැඳවන පිණිසත් ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නටත් ඔබ වැටී සිටින ස්ථානවලින් ඉහළට පැමිණෙන්නට දෙවියන් වහන්සේගේ උපකාරය ඔබට ලබා ගන්නට මඟ පෙන්වන පිණිසත් අපි ඔබ වෙතට පැමිණ සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අනෙකුත් සියලු දේවල් පැත්තක තියලා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ උපකාරය අත් කර ගන්නට අප සමග එකතු වෙන්න කියලා. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබ කුමන තත්වයකට වැටලා සිටියත් සර්ව බලධාරී සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේට බලය තිබෙනවා ඔබ වැටී සිටින ස්ථානයෙන් ඔබ ඉහළට ගන්න. ඔබ කොයිතරම් දුර්වල තත්වයකට වැටලා සිටියත් ඔබ මොනතරම් පාපයකට වැටලා සිටියත් ඔබට කොච්චර දේවල් අහිමි වෙලා සිටියත් කවුරු ඔබව විනාශ කරන්නට හැදුවත් කවුරු ඔබව අතෑරලා දාලා ගිහිල්ලා සිටියත් දෙවියන් වහන්සේ ඔබව නැවත නගා සිටුවන්නට සූදානම්ව සිටිනවා. එබැවින් ඔබ ඔබගේ මුළු හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේට කියමින් උන්වහන්සේගේ අධික කරුණාවට පැමිණෙන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබ කුමන ජාතියක වුණත් ඔබගේ පියාණන් වහන්සේ වන ඔබව මේ පොළවට නිර්මාණය කළ මුළු විශ්ව මවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන පිණිසත් ඔබට අහිමි වුණු දේ නැවත ඔබගේ අතට දෙන පිණිසත් දෙවියන් වහන්සේ ඔබ සමග මේ වෙලාවේ සිටිනවා. එබැවින් මේ නමස්කාරය සමග එකතුව ඔබව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මහෝත්තම දෙවියන් වහන්ස ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම මේ වෙලාවේ උදව් කරන්න. ඔබව දන්න නොදන්න සියලු දෙනාට ඔබ වහන්සේගේ මහිමය දැනගන්නට සලස්වන දෙවියන් වහන්ස. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත් ඔබ වහන්සේම සියල්ල මවා පාලනය කරන බවත් දැනගන්නා පිණිසත් ඔවුන් වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට පැමිණෙන බලය ඔබ වහන්සේ සතු බවත් ඔවුන්ට මේ නමස්කාරය තුළ දැනගන්නට සලස්වන්න. මෙතැන් සිට ඔවුන්ව ඔබගේ දිව්‍යමය ආශිර්වාද තුළට ඔබ වහන්සේ කැඳවා ගන්න දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අපගේ මුළු හදවතින් සමීප වෙමු. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හැම කාරණයක්ම කියමින් සිටින්නේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්කර ගන්නට මාර්ගයක් නැතුව සිටින කල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පොළවට පෙන්වලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ ආශිර්වාද පොළවට නැති වුණු දෙවියන් වහන්සේගේ බලය නැවත අත්කර ගන්නේ කෙසේද කියලා ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කර දී තිබෙනවා. දැන් අපි එම මාර්ගවලට හැරෙන පිණිසත් දෙවියන් වහන්සේගේ නැති වුණු ආශිර්වාද නැවත අත්කර ගන්න පිණිසත් අපි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් සමීප වෙමු. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේ නමස්කාර මැදේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනවී

මුළු හදවතින් දෙවියන් වහන්සේ වෙතට සමීප වෙන්න. උන්වහන්සේ ඔබව නිදහස් කිරීමේ බලයෙන් යුක්තයි. ඔබ වැටි සිටින ඕනම ස්ථානයකින් ඉහළට නගා සිටුවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. ඔබ වැටි සිටින ඕනම පාපයකින් ඔබව ඉහළට ගැනීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. එබැවින් අනෙකුත් සියලු සිතුවිලි අනෙකුත් හැම කාර්යයක්ම පැත්තක තියලා දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයෙන් සමීප වෙන්න. උන්වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දෙවියන් වහන්සේ මට උපකාර කරන්න කියමින් උන්වහන්සේට කතා කරමින් සිටින්න දැන්. ඔබ පෙරදුණු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබට කරගන්න බැරි වුණු තැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න.

0: 보는 수디비의 밤. 할렐루야. 오브라 나마스카르 비와 디비안 바한스.
1: 리티나 바시게라 바카티나 바시게라 바라.

සෑම කෙනෙක් දෙවියන් වහන්සේට ඔබට හැඟෙන ආකාරයෙන් නමස්කාර කරමින් සිටින්න. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කියමින් සිටින්න මේ වෙලාවේ. ඔබ මොන ප්‍රශ්නයකටද වැටිලා ඉන්නේ? ඔබට විසඳ ගන්න බැරි කාරණේ කුමක්ද? ඔබට තේරෙන්නේ නැතුව තියෙන්නේ කොතනද? ඔබ අවුරුදු ගාණක් වේදනා විඳින සිටින ප්‍රශ්නය කුමක්ද? දැන් මේක දෙවියන් වහන්සේට ඔබ ඇස් පියාගෙන මුළු හදවතින් කතා කරමින් සිටින්න. ඔබට දැනෙන වේදනාව, ඔබට කියා ගන්න බැරි කාරණය, අනිත් මිනිස්සු තේරුම් ගන්න නැති දේ දැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. මුළු විශ්වයම පාලනය කරන දෙවියන් වහන්සේ ඔබගේ අඬ අසමින් සිටින මේ වෙලාවේ. ඔබ සැක කරන්න එපා. දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? එහෙම දෙවියන් වහන්සේට උදව් කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබ සැක කරමින් ඉන්න එපා. ඔබේ කාරණය දැන් දෙවියන් වහන්සේට කියන්න. ඔබ සිතමින් ඉන්න එපා. එහෙනම් දෙවියන් වහන්සේ ඉන්නව නම් ඒ දෙවියන් වහන්සේ මොන වගේද? දෙවියන් වහන්සේට පුළුවන්ද උදව් කරන්න? දෙවියන් වහන්සේ කොහොම කරොත් උදව් කරන්නේ? මොන පූජාව කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ? මොන විදියට අපි කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ කියලා ඔබ හිතමින් ඉන්න එපා. ඒ මොනවත් ඕනේ නැහැ. දැන් ඔබ ඉන්න තැන ඔබ ඇස් පියාගෙන මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නය කියන්නේ. ඔබෙන් මොනවත් දෙවියන් වහන්සේට ඕන නැහැ. ඔබේ කිසිම පූජාවක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබේ මල් පහන් පූජා, ඉටි පහන් පූජා, ඔබගේ හඳුන් කූරු, ඔබගේ මල්, ඔබගේ පඳුරු දෙවියන් වහන්සේට එපා. දැන් ඔබ මුළු ආත්මයේ දෙවියන් වහන්සේ වෙත හරවලා ඔබේ වේදනාව දෙවියන් වහන්සේට දැන් කියන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ආත්මය උන්වහන්සේ වෙත හරවන්න. වෙන කිසිවෙක් කියලා නිසා නොවේ, ඔබ උන්වහන්සේට කතා කරන්න මේ වෙලාවේ. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙක් නොවේ, මියගිය මිනිසෙක් නොවේ, අතින් කමපු පිළිමයක් නොවේ, මැටි වලින් හදපු පිළිමයක් නොවේ, උන්වහන්සේ දිය සායමෙන් ඇඳපු චිත්‍රයක් නොවේ, උන්වහන්සේ කළු ගලකින් නෙළපු ප්‍රතිමාවක් නොවේ, උන්වහන්සේ ගසක ලීයකින් අඹපු පිළිමයක් නොවේ. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ මුළු විශ්වය පළමු දෙවන තුන්වන ස්වර්ග මවා පාලනය කරන අසීමිත බලයෙන් පරිපූර්ණ සර්ව ව්‍යාප්ත මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබගේ මනසම දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේව අඳුරනවා. නමුත් ඔබගේ සිතට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරමින් අවුරුදු ගණනාවක් සිටිය හැකි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ හදවතට තේරෙන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය, එබැවින් මුළු සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබේ පූජා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඉති පහන් ආලෝකයේ දෙවියන් වහන්සේට වැඩක් නැහැ. පහන් ආලෝකයේවත්, ගින්නෙන් කරන පූජාවල ආලෝකයේවත් දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ආලෝකයේ වේවයි කීසේක එවිට ආලෝකය විය. ඔබ කරන මල් පහන් පූජා, පළතුරු වට්ටි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේම බීජ උපදවන සියලු පලා සහ සියලු පල දෙන වෘක්ෂ පොළව පිට හටගනිත්වායි කීසේක එවිට ඒ සේවිය. ඔබ සතුන්ගෙන් කරන පූජා, ලේ පූජා, පිළි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේම අහස පක්ෂීන්ගෙන්ද, ඒ භූමිය බඩගා යන සහ සියලු සිව්පා සතුන්ගෙන්ද පිරියන සලසුසේක මැවුම් කරුවාණන් වහන්සේට නමස්කාර කරන්න. මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔබේ ළඟම ඉන්න අයවත් ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ කියන අය ඔබගේ හදවත ඇතුළාන්තේ තිබෙන වේදනාව දන්නේ නැහැ. ඔබ ළඟ ඉඳගෙන ඔබට කන්න බොන්න දෙන අය ඔබගේ ඇතුළාන්තේ තිබෙන කඳුළු දකින්නේ නැහැ. ඔබ හැංගිලා අඳන ආකාරය එවුන් දකින්නේ නැහැ.
රාත්‍රී ඔබේ ඇස්වලින් නැගෙන කඳුළු වුන් දන්නේ නැහැ. නමුත් සහෝදරය සහෝදරිය, ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය විනිවිද දකිනවා මේ වෙලාවේ. දෙවියන් වහන්සේ කතා කරලා කියන්න ඔබේ ප්‍රශ්නය. ඉන්න තැන දත ගහලා ඇස් පියාගෙන මුළු ශක්තියෙන් උන් වහන්සේව නමස්කාර කරමින් උන් වහන්සේ ඔබ

නමස්කාර වේපු. සෑම කෙනෙක් ඔබට හැඟෙන ආකාරයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එකිනෙක කෙනාගේ හදවත්වලට දැනෙන ලෙස උන්වහන්සේට ස්තුති කරමින්

කෙනෙක්ටම මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔබ අසල සිටිමින් ඔබේ බර උන්වහන්සේ මත තියන්න කියලා කියනවා. මාගේ නාමයෙන් යම් පමණ දෙනෙක් එකතු වන්නේද ඒ මැද්දේ මම ජීවමානව සිටිමි. නුඹ මට මොරගසන කල, නුඹ මට කතා කරන කල, නුඹගේ හඬ අසන පිණිස මම නුඹ අසල සිටිමි කියලා දෙවියන් වහන්සේ කියනවා. වැන්දඹුවගේ වේදනාවත් පියා නැත්තාගේ හිඟකමත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ මොන ආගමක, මොන කුලයක, මොන ජාතියක වුණත් ඔබව නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ අසල සිටිනවා. සහෝදරයා, සහෝදරිය, උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේ, උන්වහන්සේ සත්වයෙක් නොවේ, උන්වහන්සේ දේව දූතයෙක් නොවේ, උන්වහන්සේ සියල්ල මැවූ සර්ව ව්‍යාප්ත නිර්මාණ කරුවාණන් වහන්සේ. එබැවින් ඔබගේ වේදනාව බය නැතුව දෙවියන් වහන්සේ කියන්න, ඔබගේ දුර්වලතා ගැන සලකල ඔබ අතහැරලා දාලා යන්න. උන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් ඔබ මත යැපෙන්නක්වත් නොවේ. උන්වහන්සේ ඔබ නිර්මාණය කළ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ඉතාම ආදරේ. මේ පොළවේ අනිත් හැමෝම තමන්ට වාසියක් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. බොහෝ දෙවිවරුන්, බොහෝ දේව දූතයන්, පොළවේ සිටින බොහෝ මිනිසයන් තමන්ට ලැබෙන ලාභයක් නිසා ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ඔවුන් ඔබට උපකාර කරන විටදීම ඔවුන්ගේ හදවත් තුළ දුවන්නේ මෙයාගෙන් මට ලැබෙන ලාභය කුමක්ද, මෙයාගෙන් මට ලබාගත හැකි උපකාරය කුමක්ද කියලා. නමුත් සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවාද ඔබේ පියාණන් වහන්සේ, මුළු විශ්වයේම ආපු දෙවියන් වහන්සේ ඔබෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ ඕන ඔබට උදව් කරලා ඔබ සමග ගිලිහුණු සම්බන්ධතාවය නැවත හදලා දෙන්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ කතා කරලා ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා උන්වහන්සේ ජීවමානව සිටින බව ඔබ ඉදිරියේ පෙන්වනවා. දින කිහිපයක් යද්දී

ප්‍රශ්නය ඔවුන්ගේ වේදනාව ඔවුන්ට විසඳ ගන්න තේරෙන්නේ නැති කාරණය දැන් ඔබ වහන්සේ අසා සිටින්න දෙවියන් වහන්සේ අනෙක් හැම කෙනෙක්ම නමස්කාර කරමින් සිටින්න අන්‍ය භාෂාවේ දීමනාව ලබා තිබෙන අය ඔබ එම භාෂාවලින් නමස්කාර කරමින් දෙවියන් වහන්සේව තේරෙන නොතේරෙන අනිත් හැම කෙනෙක්ම බත උසුලමින් සිටින්න ඔබට සුදි වේවා දෙවියන් වහන්සේ එකිනෙකනාගේ තියෙන පෞල්වල ප්‍රශ්න එකිනෙකනා ණය වෙලා ඉහළට එන්න බැරුව පොලි වෙවි ඉර වෙලා ඉන්න ප්‍රශ්න එකිනෙකනාගේ පෞල් විනාශ වෙලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ නැවත ගොඩනැගුව මැනවි දෙවියන් වහන්සේ වැටි තිබෙන ස්ථාන ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න රෝගී වෙලා අවුරුදු ගණන් ඒ රෝග සුව කරගන්න බැරුව සිටින අයට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ලබා දෙන්න ਸਰව බලධාරී දෙවියන් වහන්සේ වැටි සිටින අයට ඔබ වහන්සේ උදව් කරන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ උපකාරයක් නැතුව සාතන්ගේ ග්‍රහණයට අසු වෙලා විවිධ පාප වලට අසු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ පාප වල ඇබ්බැහි වෙලා සිටින අය ඔබ වහන්සේ නැවත නගා සිටවන්න ඒ වහල් කම් වලින් ඔබ වහන්සේ උන්ව ඉහෙලට ගන්න ස්වාමීන් වහන්සේ අන්‍ය භාෂා ලබා තිබෙන සෑම කෙනෙක් අන්‍ය භාෂාවලින් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න මෙලේ හේකේ තිලි ආමෙලා කෙතලි යාලි කාතලේ මෙලේ තිලි හලාතලේ මෙලේ බලබා කෙතේ ඔබ සෑම කෙනෙක් ඔබගේ සහෝදර සහෝදරයන් උදෙසා මෙදහත් වෙමින් සිටින්න ප්‍රශ්න තිබෙන අය දෙවියන් වහන්සේට මරගසමින් සිටින්න ඔබගේ වේදනාව දෙවියන් වහන්සේට කියමින් සිටින්න දැන් ඔබට විසඳ ගන්න බැරි කාරණේ දෙවියන් වහන්සේට කියන්න. ඇයි ඔබ සැක කරන්නේ? ඇයි ඔබ සිතින් තර්ක කරමින් සිටින්නේ? ඔබ සිතන්නේ දෙවියන් වහන්සේට කරන්න බෑ කියලාද?

0: එවිට නුඹලා නොදන්නා මහ භයානක අමාරු දේ මම නුඹලා ඉදිරියේ කර පෙන්වන්නේ. අන්‍ය භාෂාවේ දීපණාව ලබා ගන්න ආශාවෙන් සිටින අය දැන් ඔබට තේරෙන භාෂාවෙන් දෙවියන් වහන්සේ කතා කරමින් එම දීපණාව ඉල්ලමින් සිටින්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබට අන්‍ය භාෂාව ලබා දෙනවා. සර්පයන්ගේ ආත්මවල බලය ජේසුස් වහන්සේගේ සුද්ධ ලේවල
1: බලය
0: බලනවා. රෝලේකේ හිස පා ගන්නට බලය දී ඇත.
1: රෝරේ
0: සාදන්ගේ හිස පා ගන්න දෙවියන් වහන්සේගේ සෙනගට සාදන්ගේ බලය කඩන්නට බලය දී ඇත.
1: රේලාබාතේ
0: ඔබව අයත් වලට ඇදලා දාපු අසුද්ධ බල මේ වෙලාවේ කඩන්න. ඔබේ පවුල් විනාශ කරමින් පවුල් වල අසමගිය ඇති කරලා පවුල් වල හැමදාම රැට රණ්ඩු ඇති කරලා අඳමින් සිටින පවුල් නුඹලා කොහෙද බලන් සිටින්නේ? මිනිස්යන්ට වරද පැටවීම පසක තියලා දෙවියන් වහන්සේට කියන්න අසුද්ධ ආත්ම නුඹලාගේ පවුල් විනාශ කරමින් සිටිනවා. දැන් මේ සර්පයන්ගේ අන්ධකාර ආත්ම පා ගන්න. ඒ අසුත් ආත්මවල බලය පාගන්න.

නොනවත්වා මුළු අවධානය දෙවියන් වහන්සේ දීලා උන්වහන්සේ නමස්කාර කරමින් සිටීවි. සෑම කෙනෙක්ම ඔබට හැඟෙන විදියට ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටීවි. පිටත නොබලන්න කිසිම මිනිසෙක් දැස නොබලා ඔබ දෙවියන් වහන්සේට කතා කරමින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටීවි. ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේට ස්තුතිය කියමින් සිටීවි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටීවි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලයේ ඉල්ලමින් සිටින්න. ඔබ වැටී සිටින පාපයෙන් ඉහළට එන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ බලයේ ඉල්ලමින් සිටින්න.

0: ඔබ සුතිවේවා දෙවියන් වහන්ස. ඔබ වහන්සේට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ. දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්නේ. අන්‍ය භාෂාවේ දීමනාව ලබා තියෙන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අන්‍ය භාෂාවෙන් කතා කරමින් සිටින්නේ.
1: Red tere beshe gere bere tere beshe gere bakka tiran karam.

0: ශක්තිමත්යි. නුඹලාගේ ළඟ සිටය නොදන්නා නමුත් නුඹලා එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග ආත්මෙන් සම්බන්ධ වී සිටින්නහුය. එවිට ආත්මයන් වහන්සේම නුඹලා උදෙසා දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කරමින් සිටින සේක.
1: දෙවියන් වහන්සේ මේ දැන් කියනවා, ඔබගේ දකුණු කකුලේ වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා, බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ කකුල සුව කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දනගසමින් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ සුවය අත්විඳින්න කියලා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දකිනවා. ඔබ සෑම නිවසකම වැඩ කරනවා. ඔබගේ වේදනාව තියාගෙන ඔබ ලංකාවට මුදල් ලෙවන් ඔබ ඒ ස්ථානයේ වැඩ කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ රාත්‍රි අඬන කඳුළු දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ වේදනාවෙන් යනවා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ තිබෙන වේදනා සියල්ලම උසුල ගන්න යනවා කියලා දෙවියන් වහන්සේ ඔබ දන ගසා ඒ ලබ

මේ වෙලාවේ අප සමග සම්බන්ධ වී සිටින ලක්ෂ 10කට වඩා අධික ණයක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියනවා, නුඹගේ නොදැනුවත් කමෙන් මේ ණයට වැටිලා නුඹ මේ තුල සිර වෙලා සිට. නමුත් මම නුඹගේ යාඥාවසා මම නුඹට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ලබන වසර පටන්ගෙන ලබන වසරේ මේ වන විට මම නුඹට කියන මාර්ගවල නුඹ හැසිරෙන්නේ නම්, නුඹට කියන දේවල් හදාගෙන මම කියන ආකාරයෙන් මේ ඥාය පියවන්න නුඹ ක්‍රියා කරන්නේ නම්, ලබන වසරේ මේ වන විට මම නුඹ මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ නුඹට දැන් කියනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට කියනවා, දරුවෙක්ගේ අධික මත්පැන් පානය නිසා වේදනාවට පත් වෙලා මේ වෙලාවේ දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරමින් සිටින මව ගැන දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේ ඔබට කියනවා, ඔබගේ හදවතේ තිබෙන වේදනාව මම දැක්කා. මම නුඹගේ පුත්‍රයාව මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා. එබැවින් දැන් නොකැළඹෙන්න. අනෙකුත් සියල්ල මට බාර දී නුඹ මා ඉදිරියේ සිටින්න. එවිට මම නුඹලගේ පුත්‍රයාව ගලවා මගේ රාජ්‍ය උදෙසා වෙන් කර ගන්නවා කියලා දෙවියන් වහන්සේ නුඹට කියනවා. උන්වහන්සේ සියල්ල පාලනය කර හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි කියලා දෙවියන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා, නුඹ වේදනාවේ සිටින නමුත් මම නුඹගේ වේදනාව ප්‍රීතියට හරවනවා කියලා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. මහත්යට හොරෙන් රත්තරන් බඩු උගස් තියලා ඒක බේර ගන්න බැරුව සිටින නෝනට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹ බයව සිටින්නේ මක් නිසාද? නුඹට වැරදුණු නමුත් නුඹ මා ඉදිරියේ ඒවා නිවැරදි කර ගන්න උත්සාහ කරන බව මම දුටු වෙමි. එබැවින් මාගේ දියණිය, මම නුඹට උපකාර කළ නුඹ මේ වැඩි සිටින ස්ථානයේ නුඹ ඔසවන්නේ මේයි ස්වාමින් වහන්සේ නුඹට කියන සේක. නුඹට වංචා කළ අයට සමාව දී ඔවුන්ව මුදා හැරපන්. එවිට මම නුඹ මේ වැඩි සිටින ස්ථානයේ මම නුඹව ආරක්ෂා කොට නුඹට ගෙවා ගන්න බැරුව සිටින ණය

කලින් කරපු රැකියාව අහිමි වෙලා ඔබට ඒ රැකියාවේ නිවත් වෙන්නට සිදු වෙලා දැන් රැකියාවක් නැතුව කිසිම ආදායම් මාර්ගයක් නැතුව සිටින ඔබට දෙවියන් වහන්සේ කියනවා මෙතෙන් සිට දින හතක් ගත වෙන තැන මම ඔබට රැකියාවක් ලබා ගන්නට ආශිර්වාද කරනවා නමුත් ඔබ මෙතෙන් සිට මා ගැන විශ්වාස කොට මම පෙන්වන මාර්ගයේ ඔබ ගමන් කරන්න පටන් ගත යුතුයි එවිට ඔබ සිර වෙලා සිට සියලු ස්ථානවලින් මම ඔබ මුදා ගෞරවයට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් සිර වී ඇති දේවල් ගැන ඔබට කරගන්න බැරි දේවල් ගැන දැන් කනගාටු නොවෙන්න ඔබ මගේ අභිමුඛයේ සිට දැනට මම දී ඇති ප්‍රමාණයෙන් මා සමග පැමිණෙන්න මම ඔබව මාගේ ආශිර්වාද අත්දකින්න කාලයට රැගෙන යනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා

0: දෙවියන් වහන්සේ කියනවා එක දියණියක් ඉන්නවා තමාගේ දකුණු අත බඩේ තබාගෙන ඒ බඩේ තිබෙන වේදනාව දෙවියන් වහන්සේ කවදාද සුව කරන්නේ කියලා. දැන් දෙවියන් වහන්සේ මේක අනාවරණය කරන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගෙන් සිතෙන් විමසමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ කියනවා දියණිය මා දෙස බලන්න. මාගේ පමණක් සුවේ බලාපොරොත්තු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ එලිදරව් කරනකම් බලාගෙන ඉන්න එපා කියලා කියනවා. ඔබට ඒ සුවය දෙන්නේ මම කියලා කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දැන් මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සුවය ලබා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ දෙස බැහැරෙන්න අපි අනාවරණය කරයිද අපිට සුවය ලැබේද කියන දේ පමණක් විමසන්න කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අපි මේ මොහොතේ ඇදහිල්ලක් නැති කට්ටියට, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අඳුරන් නැති කට්ටියට මේ කියමින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේට වේදනා තියෙන කට්ටිය පේනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග, ඔබ සියල්ල සමග මේ මොහොතේ ඉන්නවා. ඔබට උපකාර කරන්න, ඔබගේ මුළු හදවතින්ම යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න දේ ලබා ගන්න. හල්ලෙලූයා ස්වාමී. වහන්සේ ස්තුති ස්තුති
1: සම්බන්ධ වෙලා සිටින බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේව මීට පෙර නොහඳුනන බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේ කතා කළා කියනවා. නුඹගේ ආගම, නුඹගේ ජාතිය මට වැඩක් නැහැ. නමුත් නුඹ දැන් සිතමින් සිටිනවා මම සිටිනවද නැද්ද කියලා. දෙවියන් වහන්සේ මා දෙස බලනවද? දෙවියන් වහන්සේට ආශිර්වාද කළ හැකිද බැරිද කියලා ඔබ විමසමින් සිටිනවා. දෙවියන් වහන්සේ දැන් කියනවා, ඊයේ රාත්‍රියේ නුඹගේ නිවසේ සිදුණු කාරණය, නුඹගේ නිවසේ නුඹ ස්වාමි පුරුෂයා සමග ඇති වුණු රණ්ඩුව මම දැක්කා. එහිදී නුඹ විඳ වේදනාව මම දැක්කා කියලා දෙවියන් වහන්සේ නුඹගේ ආත්මය විමසමින් කියනවා. මම වනාහි සියල්ල දකින, සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹ මා ගැන සැක කරන්නේ මක් නිසාද? මම නුඹව නිර්මාණය කළමි, දැනුත් මම නුඹව නමින් හඳුනමි. එබැවින් මාගේ දියණිය, මම නුඹ මේ වැටි සිටින ස්ථානයේ නුඹ ආරක්ෂා කරන්නෙමි. නුඹ නුඹගේ කැමැත්තේ ලෙස නුඹගේ තරුණ වයසේ ක්‍රියා කළ බවත්, නුඹ අන් කිසිවෙකුගේ හඬට ඇහුම්කන් නොදී නුඹට කැමති දේ කළ බවත් සිහි කරපන්. එබැවින් අද නුඹ මේ තත්ත්වයට පත්ව සිටි. නමුත් මාගේ දියණිය, නුඹගේ වේදනාව මම නුඹගෙන් පහ කරන්නෙමි. හැරි මා වෙතට පැමිණ මම පෙන්වන මාර්ගයේ නුඹ එන්නට කැමති වන්නේ නම්, මම කියන දේවල් නුඹගේ ජීවිතේ හදාගන්න නුඹ උත්සාහ කරන්නේ නම්, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹගේ ආගමෙන් ජාතියෙන් මට කම් නැත. නුඹ සිටින ආගමක සිටපන්. නමුත් නුඹගේ ජීවිතයේ තිබෙන වැරදි මම දැන් නුඹගේ ආත්මයට එලිදරව් කරන්නෙමි. දැන් මේ නුඹගේ හදවතට දැනෙමින් පවතින්නේ මාගේ ආත්මයන් වහන්සේ විසින් නුඹට එලිදරව් කරන, නුඹට වැරදුණු තැන්වල නුඹගේ ජීවිතයේ තිබුණු වැරදිය, නුඹ තුල තිබෙන මේ පාප සිදුවිල්ල ඉවත් කරපන්න. නුඹ නිතර රැවටුණු, නුඹ නිතර දුර්වල වුණු මේ දුර්වලකම දැන් හදාගන්නට මගෙන් බලය ලබාපන්න. එවිට මම නුඹ මුදා මාගේ මහිමය නුඹ තුලත්, නුඹගේ පවුල තුලත් පෙන්වන්නෙමි. මම වනාහි මුළු ස්වර්ගද විශ්වද මම පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹගේ ප්‍රශ්නවලින් මිදීමේ බලය මා සතුය. හලෙලූයා, ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ, ඔබට ස්තුති වේවා. ඔබට නමස්කාර වේවා. මහත් අන්ධකාරයේ ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ ආලෝකය දුටුවෝය. බය පැකිලෙමින් සාතන්ගේ විනාශකාරී මාර්ගවල ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ වචන අසා උන්වහන්සේගේ මහිමස්ත්‍රිය දැකගත්තෝය.

0: ඔබ වහන්සේ සමග සැසඳිය හැක්කේ කාවද? ඔබගේ මහිමයට සමාන කළ හැක්කේ කාවද? දෙවියන්
1: වහන්සේ
0: ඔබගේ හදවතේ තිබෙන සිතුවිලි දැනගත්තේ කවුද?
1: ඔබට
0: නමස්කාර වේවා
1: පියාණන් වහන්සේ.
0: සියලුම මනුෂ්‍යයන් අව

උසස් ස්ථානවල සිටින සුද්ධ දේවදූතයන් මවා පාලනය කරන සර්ව ව්‍යාප්ත සර්ව පරාක්‍රම මහෝත්තම දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට සදා කාලයෙන් සදා කාලයට මහිමය වේවා. සියලු ස්වර්ගවල වැඩවාසය කරන සුද්ධ දේවදූතයන් ඔබ වහන්සේ සුද්ධයි සුද්ධයයි කියමින් දිවාරෑ දෙකි නොනවත්වා ගායනා කරන්නෝය. තුන්වන සහ දෙවන ඉහළ ස්වර්ගවල වැඩවාසය කරන ඔබගේ සුද්ධ දේවදූතයන් දහස්වර දහසක් දස දහසක්වර දස දහසක් වන දේවදූත සේනාවල් ස්වකීය මහිමය පසකතා ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ වහන්සේ සුද්ධයි ඔබ වහන්සේ සුද්ධයි

මහා හනින් ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු සේක. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ස්වර්ගික දේව දූත සේනාවලට නමස්කාරය සමග මේ නමස්කාරය මුසු කරනවා අපි මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා. යමෙක් උන්වහන්සේට නමස්කාර කිරීම නතර කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන්නට යමෙක් බාධා කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන දියු, උන්වහන්සේට නමස්කාර කරන මුඛ යමෙක් නතර කරන්නේ නම්, ඒවා වසා දමන්නේ නම්, පොළවේ ඇති කල් කතා කොට දෙවියන් වහන්සේට සිමි මහිමය ඒ කල් විසින් ලබා දෙනවා ඇත. පොළවේ තිබෙන වෘක්ෂ කතා කොට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා ඇත. යමෙක් ඔබට නමස්කාර කරන්න බාධා කරන්නේ නම්, යමෙක් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නතර කරන්නේ නම්, ඉර අඳ තාරකා දෙවියන් වහන්සේට හිමි නමස්කාරය උන්වහන්සේට ඔසවනවා ඇත. හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව පරාක්‍රමයාණන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ මහිමේ ලබා ගන්නට ස්වර්ගවලින් වැටුණු දෙවි දේව දූතයා පොරකති. ඔබට හිමි මහිමේ අත්කර ගන්නට පොළවේ විවිධ මනුෂ්‍යයන් තරඟ කරති. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට අත ගැසිය හැක්කේ කාටද? පොළවේ දෙවිවරුන් නැයි කියා ගන්නා 33 කෝටියක් දෙවිවරුන් යැයි කියා ගන්නා ස්වර්ගවලින් වැටුණු අසුද්ධ දේව දූතයන් ඔබගේ මහිමේ නතගසන්නට හදන්නේ. ඔවුන් ස්වකීය ගෞරවය උදෙසා, ස්වකීය ලාභය උදෙසා මිනිසයන් රවටන්නෝය. නමුත් ඔබ පමණක් මිනිසයන්ට සදා කල්හිම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ සැලසුම් දැනගත හැක්කේ කාටද? බොහෝ දෙනා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ තම සිත්වල මාර්ගවල හැරි යමින් සිටින්නේ. නමුත් උන්වහන්සේ කියන සේක, රන්ද රිදීද මාගේය, මම කැමති කෙනාට ඒවා දෙමි, කැමති කෙනාගෙන් ඒවා ගන්නෙමි. පොළවේ රජවරු පත් කරන්නේද පහ කරන්නේද මමය.

මාස්ටර් නමස්කාර කරන්න. මාස්ටර් නමස්කාර කිරීමට ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේව ගෞරවයට පත් කරන්න. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්න. දෙවියන් වහන්සේ තාම බලවන්තයි.

ඔබගේ නාමය මහිමයට පත් කරනවා අපි. ඔබ වහන්සේට ගෞරවයේද නමස්කාරයේද වේවා ස්වාමී. පොළවේ රජතුමනි, ස්වර්ග මවා පාලනය කරන දෙවියන් වහන්සේ, ඔබට සියලු ස්තුතියත් නමස්කාරයත් සදාකාලයෙන් සදාකාලයට වේවා.

දෙවියන් වහන්සේට බය ඇති සෙනඟ උන්වහන්සේ කියන මාර්ගවල ගමන් කරනවා. නමස්කාරයෙන් උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ සිටමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය හැම දිනකම ඔබ තුල අවුලවා ගනිමින් දෙවියන් වහන්සේ නුඹව රැගෙන යන මාර්ගයේ ගමන් කරමින් සිටින්න. උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන කාලයට නුඹලාව කැඳවා ගන්නවා ඇත. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල, යුරෝපයේ මැද පෙරදිග සහ ඇමරිකා ප්‍රදේශවල, ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඇතුළු මුළු ලෝකයේ සිට මේ වෙලාවේ අපට සවන් දෙන සියලු දෙනා, මුළු පොළව පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සමග සිටිමින් ඔබගේ උපකාරය ඔවුන් සමග තබනසේක්වා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ පොළවේ ස්වාමීන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: ගුවන් විදුලි නාලිකාවේ ප්‍රචාරය වන රෝස කුසුම දේවමාතාවන්ගේ නුවාණය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දිය හැක. විමසන්න ගරු අධ්‍යක්ෂපියතුමා, සුපුවත් ගුවන් විදුලි නාලිකාව දිමුතු පදනම පම්බල.
1: කතා කරන්න දුරකථන අංක 077 32 65 133 0071 83 582.

0: ලොවට සැරි සරන
1: ඊළඟට ඔබට දේපියනන්ගේ විශේෂ උපකාර ඉල්ලා කරන ආශ්‍යාමහේට සවන්දිය හැක.
2: ඔබ කුමන ස්ථානයක ලෝකයේ කුමන රටක කුමන ස්වභාවයකින් සිටියත් දෙවියන් වහන්සේගේ ශුද්ධ අභිමුඛයට ඔබ කැඳවන පිණිසත් ඔබට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නටත් ඔබ වැටී සිටින ස්ථානවලින් ඉහළට පැමිණෙන්නට දෙවියන් වහන්සේගේ උපකාරය ඔබට ලබා ගන්නට මඟ පෙන්වන පිණිසත් අපි ඔබ වෙත පැමිණ සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අනෙකුත් සියලු දේවල් පැත්තක තියලා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ උපකාරය අත් කර ගන්නට අප සමග එකතු වෙන්න කියලා. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබ කුමන තත්වයකට වැටලා සිටියත් සර්ව බලධාරී සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේට බලය තිබෙනවා. ඔබ වැටී සිටින ස්ථානයෙන් ඔබ ඉහළට ගන්න. ඔබ කොයිතරම් දුර්වල තත්වයකට වැටලා සිටියත් ඔබ මොන තරම් පාපයකට වැටලා සිටියත් ඔබට කොච්චර දේවල් අහිමි වෙලා සිටියත් කවුරු ඔබව විනාශ කරන්නට හැදුවත් කවුරු ඔබව අතෑරලා දාලා ගිහිල්ලා සිටියත් දෙවියන් වහන්සේ ඔබව නැවත නගා සිටුවන්නට සූදානම් වෙමින් සිටිනවා. එබැවින් ඔබ ඔබගේ මුළු හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේට කියමින් උන්වහන්සේගේ අධික කරුණාවට පැමිණෙන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබ කුමන ජාතියක වුණත් ඔබගේ පියාණන් වහන්සේ වන ඔබව මේ පොළවට නිර්මාණය කළ මුළු විශ්වමවා පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන පිණිසත් ඔබට අහිමි වුණු දේ නැවත ඔබගේ අතට දෙන පිණිසත් දෙවියන් වහන්සේ ඔබ සමග මේ වෙලාවේ සිටිනවා. එබැවින් මේ නමස්කාරය සමග එකතුව ඔබව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මහෞත්තම දෙවියන් වහන්ස ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම මේ වෙලාවේ උදව් කරන්න. ඔබව දන්න නොදන්න සියලු දෙනාට ඔබ වහන්සේගේ මහිමය දැනගන්නට සලස්වන දෙවියන් වහන්ස. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත් ඔබ වහන්සේම සියල්ල මවා පාලනය කරන බවත් දැනගන්නා පිණිසත් ඔවුන් වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට පැමිණෙන බලය ඔබ වහන්සේ සතු බවත් ඔවුන්ට මේ නමස්කාරය තුළ දැනගන්නට සලස්වන්න. මෙතැන් සිට ඔවුන්ව ඔබගේ දිව්‍යමය ආශිර්වාද තුළට ඔබ වහන්සේ කැඳවා ගන්න දෙවියන් වහන්ස. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අපගේ මුළු හදවතින් සමීප වෙමු. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හැම කාරණයක්ම කියමින් සිටින්නේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත්කර ගන්නට මාර්ගයක් නැතුව සිටින කල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පොළවට පෙන්වලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ ආශිර්වාද පොළවට නැති වුණු දෙවියන් වහන්සේගේ බලය නැවත අත්කර ගන්නේ කෙසේද කියලා ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කර දී තිබෙනවා. දැන් අපි එම මාර්ගවලට හැරෙන පිණිසත් දෙවියන් වහන්සේගේ නැති වුණු ආශිර්වාද නැවත අත්කර ගන්න පිණිසත් අපි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් සමීප වෙමු. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. මේ නමස්කාර මැදේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනවී

මුළු හදවතින් දෙවියන් වහන්සේ වෙතට සමීප වෙන්න. උන්වහන්සේ ඔබව නිදහස් කිරීමේ බලයෙන් යුක්තයි. ඔබ වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට නගා සිටුවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. ඔබ වැටී සිටින ඕනම පාපයකින් ඔබව ඉහළට ගැනීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. එබැවින් අනෙකුත් සියලු සිතුවිලි අනෙකුත් හැම කාර්යයක්ම පැත්තක තියලා දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයෙන් සමීප වෙන්න. උන්වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දෙවියන් වහන්සේ මට උපකාර කරන්න කියමින් උන්වහන්සේට කතා කරමින් සිටින්න දැන්. ඔබ පෙරදුණු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබට කරගන්න බැරි වුණු තැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේට කතා

0: 이번에 수디비의 밤. 할렐루야. 오브르 나마스카르 비와 디비안 바한스.
1: 디라바시가 바카 디라바시가 바라.

සෑම කෙනෙක් දෙවියන් වහන්සේට ඔබට හැඟෙන ආකාරයේ නමස්කාර කරමින් සිටින්න. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කියමින් සිටින්න මේ වෙලාවේ. ඔබ මොන ප්‍රශ්නයකටද වැටිලා ඉන්නේ? ඔබට විසඳ ගන්න බැරි කාරණේ කුමක්ද? ඔබට තේරෙන්නේ නැතුව තියෙන්නේ කොතනද? ඔබ අවුරුදු ගාණක් වේදනාව විඳින සිටින ප්‍රශ්නය කුමක්ද? දැන් ඒක දෙවියන් වහන්සේට ඔබ ඇස් පියාගෙන

විශ්වය මම පාලනය කරන දෙවියන් වහන්සේ ඔබගේ අඬ අසමින් සිටිනවා මේ වෙලාවේ. ඔබ සැක කරන්න එපා. දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? එහෙම දෙවියන් වහන්සේට උදව් කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබ සැක කරමින් ඉන්න එපා. ඔබේ කාරණය දැන් දෙවියන් වහන්සේට කියන්න. ඔබ සිතමින් ඉන්න එපා. එහෙනම් දෙවියන් වහන්සේ ඉන්නව නම් ඒ දෙවියන් වහන්සේ මොන වගේද? දෙවියන් වහන්සේට පුළුවන් ද උදව් කරන්න? දෙවියන් වහන්සේ කොහොම කරොත් උදව් කරන්නේ? මොන පූජාව කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ? මොන විදියට අපි කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ කියලා ඔබ හිතමින් ඉන්න එපා. ඒ මොනවත් ඕනේ නැහැ. දැන් ඔබ ඉන්න තැන ඔබ ඇස් පියාගෙන මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නය කියන්නේ. ඔබෙන් මොනවත් දෙවියන් වහන්සේට ඕන නැහැ. ඔබේ කිසිම පූජාවක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබේ මල් පහන් පූජා, ඉටි පහන් පූජා, ඔබගේ හඳුන් කූරු, ඔබගේ මල්, ඔබගේ පඳුරු දෙවියන් වහන්සේට එපා. දැන් ඔබ මුළු ආත්මේ දෙවියන් වහන්සේ වෙත හරවලා ඔබේ වේදනාව දෙවියන් වහන්සේට දැන් කියන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ආත්මය උන්වහන්සේ වෙත හරවන්න. වෙන කිසිවෙක් කියන නිසා නොවේ, ඔබ උන්වහන්සේ කතා කරන්න මේ වෙලාවේ. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙක් නොවේ, මියගිය මිනිසෙක් නොවේ, අතින් කමපු පිළිමයක් නොවේ, මැටි වලින් හදපු පිළිමයක් නොවේ, උන්වහන්සේ දිය සායමෙන් ඇඳපු චිත්‍රයක් නොවේ, උන්වහන්සේ කළු ගලකින් නෙලපු ප්‍රතිමාවක් නොවේ, උන්වහන්සේ කසක ලීයකින් අඹපු පිළිමයක් නොවේ. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ මුළු විශ්වය පළමු දෙවන තුන්වන ස්වර්ග මව පාලනය කරන අසීමිත බලයෙන් පරිපූර්ණ සර්ව ව්‍යාප්ත මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබගේ මනසම දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේව අඳුරනවා. නමුත් ඔබගේ සිතට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරමින් අවුරුදු ගණනාවක් සිටිය හැකි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ හදවතට තේරෙන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය, එබැවින් මුළු සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබේ පූජා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඉති පහන් ආලෝකයේ දෙවියන් වහන්සේට වැඩක් නැහැ. පහන් ආලෝකයේවත්, ගින්නෙන් කරන පූජාවල ආලෝකයේවත් දෙවියන් වහන්සේට ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ආලෝකය වේවයි කීසේක එවිට ආලෝකය විය. ඔබ කරන මල් පහන් පූජා, පළතුරු වට්ටි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේම බීජ උපදවන සියලු පලා සහ සියලු පල දෙන වෘක්ෂ පොළව පිට හදගනිත්වායි කීසේක එවිට ඒ සේවිය. ඔබ සතුන්ගෙන් කරන පූජා, ලේ පූජා, පිළි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේම අහස පක්ෂීන්ගෙන්ද මේ භූමිය බඩගා යන සහ සියලු සිව්පා සතුන්ගෙන්ද පිරියන සනසුසේක මැව් කරුවානන් වහන්සේට නමස්කාර කරන්නේ. මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔබේ ළඟම ඉන්න අයවත් ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ කියන අය ඔබගේ හදවත ඇතුළාන්තේ තිබෙන වේදනාව දන්නේ නැහැ. ඔබ ළඟ ඉඳගෙන ඔබට කන්න බොන්න දෙන අය ඔබගේ ඇතුළාන්තේ තිබෙන කඳුළු දකින්නේ නැහැ. ඔබ හැංගිලා අඬන ආකාරය එවුන් දකින්නේ නැහැ. රාත්‍රී ඔබේ ඇස් වලින් නැගෙන කඳුළු එවුන් දන්නේ නැහැ. නමුත් සහෝදරයා සහෝදරිය, ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය විනිවිද දකිනවා මේ වෙලාවේ. දෙවියන් වහන්සේ කතා කරලා කියන්න ඔබේ ප්‍රශ්නය. ඉන්න තැන දඩ ගහලා ඇස් පියාගෙන මුළු ශක්තියෙන් උන්වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේ ඔබේ ප්‍ර

ඔබ වහන්සේට නමස්කාර වේවා. සෑම කෙනෙක් ඔබට හැඟෙන ආකාරයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එකිනෙක කෙනාගේ හදවත් වලට දැනෙන ලෙස උන්වහන්සේට ස්තුති කරමින්

ම කෙනෙක්ටම මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔබ අසල සිටිමින් ඔබේ බර උන්වහන්සේ මත තියන්න කියලා කියනවා. මාගේ නාමයෙන් යම් පමණ දෙනෙක් එකතු වන්නේද ඒ මත්තේ මම ජීවමානව සිටිමි. නුඹ මට මොරගසන කල, නුඹ මට කතා කරන කල, නුඹගේ හඬ අසන පිණිස මම නුඹ අසල සිටිමි කියලා දෙවියන් වහන්සේ කියනවා. වැන්දබුවගේ වේදනාවත් පියා නැත්තාගේ හිඟකමත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ මොන ආගමක, මොන කුලයක, මොන ජාතියක වුණත් ඔබව නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ අසල සිටිනවා. සහෝදරයා, සහෝදරිය, උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයි, උන්වහන්සේ සත්වයෙක් නොවේයි, උන්වහන්සේ දේව දූතයෙක් නොවේයි, උන්වහන්සේ සියල්ල මැවූ සර්ව ව්‍යාප්ත නිර්මාණ කරුවාණන් වහන්සේ. එබැවින් ඔබගේ වේදනාව බය නැතුව දෙවියන් වහන්සේට කියන්න, ඔබගේ දුර්වලතා ගැන සලකල ඔබ අතහැරලා දාලා යන්න. උන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් ඔබ මත යැපෙන්නක්වත් නොවේ. උන්වහන්සේ ඔබ නිර්මාණය කළ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ඉතාම ආදරේ. මේ පොළවේ අනිත් හැමෝම තමන්ට වාසියක් ලාභයක් බලාපොරොත්තු වෙන්න ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. බොහෝ දෙවිවරුන්, බොහෝ දේව දූතයන්, පොළවේ සිටින බොහෝ මනුෂ්‍යයන් තමන්ට ලැබෙන ලාභයක් නිසා ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ඔවුන් ඔබට උපකාර කරන විටදීම ඔවුන්ගේ හදවත් තුළ දුවන්නේ, මෙයාගෙන් මට ලැබෙන ලාභය කුමක්ද, මෙයාගෙන් මට ලබාගත හැකි උපකාරය කුමක්ද කියලා. නමුත් සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවාද, ඔබේ පියාණන් වහන්සේ, මුළු විශ්වයේ ආපු දෙවියන් වහන්සේ ඔබෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ ඕන ඔබට උදව් කරලා ඔබ සමග ගිලිහුණු සම්බන්ධතාවය නැවත හදලා දෙන්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ කතා කරලා ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා උන්වහන්සේ ජීවමානව සිටින බව ඔබ ඉදිරියේ පෙන්වනවා. දින කිහිපයක් යද්දී

0: එකින එක්කෙනගේ පවුල් විනාශවෙලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ නැවත ගොඩනැගුව මැනවි දෙවියන් වහන්ස. වැටී තිබෙන ස්ථාන ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න. රෝගී වෙලා අවුරුදු ගණන් ඒ රෝග සුව කරගන්න බැරුව සිටින අයට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ලබා දෙන්න සර්ව බලධාරී දෙවියන් වහන්ස. වැටී සිටින අයට ඔබ වහන්සේ උදව් කරන්න දෙවියන් වහන්ස. ඔබ වහන්සේගේ උපකාරයක් නැතුව සාතන්ගේ ග්‍රහණයට අසු වෙලා විවිධ පාප වලට අසු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ පාප වල ඇබ්බැහි වෙලා සිටින අය ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න. ඒ වහල් කම් වලින් ඔබ වහන්සේ උන්ව ඉහෙලට ගන්න ස්වාමීන් වහන්ස. අන්‍ය භාෂා ලබා තිබෙන සෑම කෙනෙක් අන්‍ය භාෂා වලින් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. mele heke divi amela ketani ali khatle mele eteli halatle mele balabanke mate mase kele tu oba samakene obage sahodara sahodariyan udasa medahat wemin sininna prashna tibena aya deviyan mahatsena moragasamin sininna obage vedanawa deviyan mahatsena kiyamin sininna da obata visada ganna beri karane deviyan mahatsena kiyanna ai oba saga karanne ai oba සිතින් තර්ක කරමින් සිටින්නේ? ඔබ සිතන්නේ දෙවියන් වාසය කරන්න බෑ කියලාද? දෙවියන් වාසය කියනවා නුඹලාගේ හඳ නොඇසෙන ලෙස මගේ කන් බිහිරි වෙලා නැහැ. නුඹලාට උපකාර කරන්න බැරි ලෙස මගේ අත කොට වෙලා නැහැ. මට යාඥා කරපන්න. එවිට නුඹලා නොදන්නා මහ භයානක අමාරු දේ මම නුඹලා ඉදිරියේ කළ පෙන්වන්නේ. අන්‍ය භාෂාවේ දීපනාව ලබා ගන්නට ආසාවෙන් සිටින අය දැන් ඔබට තේරෙන භාෂාවෙන් දෙවියන් වහන්සේ කතා කරමින් එම දීපනාව ඉල්ලමින් සිටින්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබට අන්‍ය භාෂාව ලබා දෙනවා. සර්පයන්ගේ ආත්මවල බලය ජේසුස් වහන්සේගේ සුද්ධ ලේවල බලය බලනවා.
1: රෝලේකේසේ
0: නුඹලා රෝලේකේසේ හිස පා ගන්නට බලය දී ඇත.
1: රෝරේ
0: සාතන්ගේ හිස පා ගන්න දෙවියන් වහන්සේගේ සෙනගට සාතන්ගේ බලය කඩන්නට බලය දී ඇත.
1: රේලාබාතේ රේලාබාතේ
0: ඔබව නයක් වලට ඇදලා දාපු අසුද්ධ බල මේ වෙලාවේ කඩන්න. ඔබේ පවුල් විනාශ කරමින් පවුල් වල අසමගිය ඇති කරලා පවුල් වල හැමදාම රැට රණ්ඩු ඇති කරලා අඳමින් සිටින පවුල් නුඹලා කොහෙද බලන් සිටින්නේ? මිනිස්යන්ට වරද පැටවීම පසුව තියලා දෙවියන් වහන්සේ කියන්න අසුද්ධ ආත්ම නුඹලාගේ පවුල් විනාශ කරමින් සිටිනවා. දැන් මේ සර්පයන්ගේ අන්ධකාර ආත්ම පාගන්න. ඒ අසුත් ආත්මවල බලය පාගන්න.
1: වේලේ කබකට

ඔබට තේරෙන විදිහට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටින්න. පිටත නොබලන්න. කිසිම මිනිසෙක් දැස නොබලා ඔබ දෙවියන් වහන්සේට කතා කරමින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටින්න. ඔබට තේරෙන විදිහට දෙවියන් වහන්සේට ස්තුතිය කියමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින් සිටින්න. ඔබ වැටී සිටින පාපයෙන් ඉහළට එන්නට සුද්ධාත්මයන් වහන්සේගේ බලය ඉල්ලමින් සිටින්න.

0: කුමක්දැයි නුබලාගේ ළඟ සිටයි නොදන්නා නමුත් නුබලා එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග ආත්මෙන් සම්බන්ධ වී සිටින්න හුය. එවිට ආත්මයන් වහන්සේම නුබලා උදෙසා දෙවියන් වහන්සේට මැදහත්කාරකම් කරමින් සිටින සේක.
1: දෙවියන් වහන්සේ මේ දැන් කියනවා, ඔබගේ දකුණු කකුලේ වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා, බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ කකුල සුව කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දනගසමින් මේ මොහොතේ දෙවියන් වහන්සේගේ සුවය අත්විඳින්න කියලා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දකිනවා. ඔබ සෑම නිවසකම වැඩ කරනවා. ඔබගේ වේදනාව තියාගෙන ඔබ ලංකාවට මුදල් එවන්න ඔබ ඒ ස්ථානයේ වැඩ කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ රාත්‍රි අඬන කඳුළු දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ වේදනාවෙන් යනවා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ තිබෙන වේදනා සියල්ලම උසුල ගන්න යනවා කියලා දෙවියන් ඔබ ධන ගසා ඒ ලබා ගන්න කියලා.

මේ වෙලාවේ අප සමග සම්බන්ධ වී සිටින ලක්ෂ 10කට වඩා අධික ණයක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියනවා, නුඹගේ නොදැනුවත් කමෙන් මේ ණයට වැටිලා නුඹ මේ තුල සිර වෙලා සිට. නමුත් මම නුඹගේ යාඥාවසා මම නුඹට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා. ලබන වසර පටන්ගෙන ලබන වසරේ මේ වන විට මම නුඹට කියන මාර්ගවල නුඹ හැසිරෙන්නේ නම්, නුඹට කියන දේවල් හදාගෙන මම කියන ආකාරයෙන් මේ ඥාය පියවන්න නුඹ ක්‍රියා කරන්නේ නම්, ලබන වසරේ මේ වන විට මම නුඹ මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ නුඹට දැන් කියනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට කියනවා, දරුවෙක්ගේ අධික මත්පැන් පානය නිසා වේදනාවට පත්වලා මේ වෙලාවේ දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරමින් සිටින මව ගැන දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේ ඔබට කියනවා, ඔබගේ හදවතේ තිබෙන වේදනාව මම දැක්කා. මම නුඹගේ පුත්‍රයාව මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා. එබැවින් දැන් නොකැළඹෙන්න. අනෙකුත් සියල්ල මට බාර දී නුඹ මා ඉදිරියේ සිටින්න. එවිට මම නුඹලගේ පුත්‍රයාව ගලවා මගේ රාජ්‍ය උදෙසා වෙන් කර ගන්නවා කියලා දෙවියන් වහන්සේ නුඹට කියනවා. උන්වහන්සේට සියල්ල පාලනය කර හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි කියලා දෙවියන් වහන්සේ කියනවා. උන්වහන්සේ කියනවා, නුඹ වේදනාවේ සිටින නමුත් මම නුඹගේ වේදනාව ප්‍රීතියට හරවනවා කියලා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. මහත්යට හොරෙන් රත්තරන් බඩු උගස් තියලා ඒක බේර ගන්න බැරුව සිටින නෝනට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹ බයව සිටින්නේ මක් නිසාද? නුඹට වැරදුණු නමුත් නුඹ මා ඉදිරියේ ඒවා නිවැරදි කර ගන්න උත්සාහ කරන බව මම දුටු වෙමි. එබැවින් මාගේ දියණිය, අම නුඹලා නුඹට උපකාර කරන නුඹ මේ වැඩි ස්ථානයෙන් නුඹව

කලින් කරපු රැකියාව අහිමි වෙලා ඔබට ඒ රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වෙලා දැන් රැකියාවක් නැතුව කිසිම ආදායම් මාර්ගයක් නැතුව සිටින ඔබට දෙවියන් වහන්සේ කියනවා මෙතෙන් සිට දින හතක් ගත වෙන තැන මම ඔබට රැකියාවක් ලබා ගන්නට ආශිර්වාද කරනවා නමුත් ඔබ මෙතෙන් සිට මා ගැන විශ්වාස කොට මම පෙන්වන මාර්ගයෙන් ඔබ ගමන් කරන්න පටන් ගත යුතුයි එවිට ඔබ සිරවලා සිට සියලු ස්ථානවලින් මම ඔබ මුදා ගෞරවයට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් සිරවී ඇති දේවල් ගැන ඔබට කරගන්න බැරි දේවල් ගැන දැන් කනගාටු නොවෙන්න ඔබ මගේ අභිමුඛයේ සිට දැනට මම දී ඇති ප්‍රමාණයෙන් මා සමග පැමිණෙන්න මම ඔබව මාගේ ආශිර්වාද අත්දකින්න කාලයට රැගෙන යනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා

0: දෙවියන් වහන්සේ කියනවා එක දියණියක් ඉන්නවා තමාගේ දකුණු අත බඩේ තබාගෙන ඒ බඩේ තිබෙන වේදනාව දෙවියන් වහන්සේ කවදාද සුව කරන්නේ කියලා. දැන් දෙවියන් වහන්සේ මේක අනාවරණය කරන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගෙන් සිතෙන් විමසමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ කියනවා දියණිය මා දෙස බලන්න. මාගෙන් පමණක් සුවේ බලාපොරොත්තු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ එලිදරව් කරනකම් බලාගෙන ඉන්න එපා කියලා කියනවා. ඔබට ඒ සුවය දෙන්නේ මම කියලා කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දැන් මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සුවය ලබා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ දෙස බහැරෙන්න. අපි අනාවරණය කරයිද අපිට සුවය ලැබෙයිද කියන දේ පමණක් විමසන්න කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අපි මේ මොහොතේ ඇදහිල්ලක් නැති කට්ටියට, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අඳුරන් නැති කට්ටියට මේ කියමින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේට වේදනා තියෙන කට්ටිය පේනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග, ඔබ සියල්ල සමග මේ මොහොතේ ඉන්නවා. ඔබට උපකාර කරන්න, ඔබගේ මුළු හදවතින්ම යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න දේ ලබා ගන්න. හල්ලෙලූයා ස්වාමි, වහන්සේ ස්තුති ස්වාමි. ස්තුති ස්වාමි. ඔබට ශිගර බක්කක් දිරන්න. වික්කත් දිර බක්කර බරක් දිරන්න. ස්තුති ස්වාමි. මේ විශිගර බක්කක් දිරන්න. නමස්කාරය. විශිගර බරක් දිර බක්කක් දිරන්න. වීරි දිර බක්කක් දිරන්න. විරශිගර බරක් දිරන්න. වික්කි දිර බක්කර බක්කක් දිර බක්කක් දිරන්න.
1: මේ වෙලාවේ අපිත් එක්ක හම්බෙන් සම්බන්ධ වෙලා සිටින බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේව මීට පෙර නොහඳුනන බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹගේ ආගම නුඹගේ ජාතිය මට වැඩක් නැහැ. නමුත් නුඹ දැන් සිතමින් සිටිනවා මම සිටිනවද නැද්ද කියලා. දෙවියන් වහන්සේ මාදේශ බලනවා. අද දෙවියන් වහන්සේට ආශිර්වාද කළ හැකිද බැරිද කියලා ඔබ විමසමින් සිටිනවා. දෙවියන් වහන්සේ දැන් කියනවා, ඊයේ රාත්‍රියේ නුඹගේ නිවසේ සිදුණු කාරණය, නුඹගේ නිවසේ නුඹ ස්වාමි පුරුෂයා සමග ඇති වුණු රණ්ඩුව මම දැක්කා. එහිදී නුඹ විඳ වේදනාව මම දැක්කා කියලා දෙවියන් වහන්සේ නුඹගේ ආත්මය විමසමින් කියනවා. මම වනාහි සියල්ල දකින සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹ මා ගැන සැක කරන්නේ මක් නිසාද? මම නුඹව නිර්මාණය කළමි. දැනුත් මම නුඹව නමින් හඳුනමි. එබැවින් මාගේ දියණිය, මම නුඹ මේ වැටී සිටින ස්ථානයේ නුඹව ආරක්ෂා කරන්නෙමි. නුඹ නුඹගේ කැමැත්තේ ලෙස නුඹගේ තරුණ වයසේ ක්‍රියා කළ බවත්, නුඹ අන් කිසිවෙකුගේ හඬට ඇහුම්කන් නොදී නුඹට කැමති දේ කළ බවත් සිහි කරපන්. එබැවින් අද නුඹ මේ තත්ත්වයට පත්ව සිටී. නමුත් මාගේ දියණිය, නුඹගේ වේදනාව මම නුඹගෙන් පහ කරන්නෙමි. හැරි මා වෙතට පැමිණ මම පෙන්වන මාර්ගයේ නුඹ එන්නට කැමති වන්නේ නම්, මම කියන දේවල් නුඹගේ ජීවිතේ හදාගන්න නුඹ උත්සාහ කරන්නේ නම්, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹගේ ආගමෙන් ජාතියෙන් මට කම් නැත. නුඹ සිටින ආගමක සිටපන්. නමුත් නුඹගේ ජීවිතයේ තිබෙන වැරදි මම දැන් නුඹගේ ආත්මයට එළිදරව් කරන්නෙමි. දැන් මේ නුඹගේ හදවතට දැනෙමින් පවතින්නේ මාගේ ආත්මයන් වහන්සේ විසින් නුඹට එළිදරව් කරන, නුඹට වැරදුණු තැන්වල නුඹගේ ජීවිතයේ තිබුණු වැරදිය, නුඹ තුල තිබෙන මේ පාප සිදුවිල්ල ඉවත් කරපන්න. නුඹ නිතර රැවටුණු, නුඹ නිතර දුර්වල වුණු මේ දුර්වලකම දැන් හදාගන්නට මගෙන් ඵලය ලබා පන්න. එවිට මම නුඹ මුදා මාගේ මහිමය නුඹ තුලත් නුඹගේ පවුල තුලත් පෙන්වන්නෙමි. මම වනාහි මුළු ස්වර්ගද විශ්වද මම පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹගේ ප්‍රශ්නවලින් මිදීමේ ඵලය මා සතුය. හලෙලූයා. ඔබට සුති වේවා දෙවියන් වහන්සේ. ඔබට සුති වේවා. ඔබට නමස්කාර වේවා. මහත් අන්ධකාරයේ ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ ආලෝකයේ දුටුවෝය. බය පැකිලෙමින් සාතන්ගේ විනාශකාරී මාර්ගවල ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ වචන අසා උන්වහන්සේගේ මහිමස්ත්‍රිය දැකගත්තෝය. ඔබට

0: ඔබගේ මහිමයට සමාන කළ හැක්කේ කාවද දෙවියන් වහන්සේ? ඔබගේ හදවතේ තිබෙන සිතුවිලි දැනගත්තේ කවුද? ඔබට නමස්කාර වේවා පියාණන් වහන්සේ. සියලුම මනුෂ්‍යයන් පවා පාලනය කරන
1: දෙවියන්.
0: සියලු දේව දූතයන්ද, සෙරපීම් වරුන්ද, අග්‍ර දේව දූතයන්ද, කෙරුප් වරුන්ද, උසස් ස්ථානවල සිටින සුද්ධ දේව දූතයන්ද පවා පාලනය කරන සර්වව්‍යාප්ත සර්ව පරාක්‍රම මහෝත්තම දෙවියන් වහන්සේ, ඔබ වහන්සේට සදා කාලයෙන් සදා කාලයට මහිමය වේවා. සියලු ස්වර්ගවල වැඩවාසය කරන සුද්ධ දේව දූතයන්, ඔබ වහන්සේ සුද්ධයි සුද්ධයි කියමින් දිවා රෑ දෙකෙහි නොනවත්වා ගායනා කරන්නෝය. තුන්වන සහ දෙවන ඉහළ ස්වර්ගවල වැඩවාසය කරන ඔබගේ සුද්ධ දේව දූතයන්, දහස්වර දහසක්ද, දස දහසක්වර දස දහසක්ද වන දේව දූත සේනාවල් ස්වකීය මහිමය පසකතා ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ වහන්සේ සුද්ධයි, ඔබ වහන්සේ සුද්ධයි,

එවිට ජීවමාන සත්වයන් සතර දෙනා ගායනා කරමින් සිටියාවුද සිටින්නාවුද මතු සිටින්නාවුද එකම ජීවමාන දෙවියන් වහන්සේට සියලු ගෞරවය වේවායි කියන එවිට වැඩි මහල්ලෝ 24 දෙනා තුන්වන ස්වර්ගයේ සියොන් හි උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ සිටින වැඩි මහල්ලන් 24 දෙනා ස්වකීය කිරුළු බිම දමා දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ සදා කාලෙන් සදා කාලයට ගෞරවය ලබන්නට සුදුසු දෙවියන් වහන්සේ

මහා හනින් ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරමු සිටින. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා. ස්වර්ගික දේව දූත සේනාවලට නමස්කාරය සමග මේ නමස්කාරය මුසු කරනවා අපි මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා. යමෙක් උන්වහන්සේට නමස්කාර කිරීම නතර කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන්නට යමෙක් බාධා කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන දියු, උන්වහන්සේට නමස්කාර කරන මුඛ යමෙක් නතර කරන්නේ නම්, ඒවා වසා දමන්නේ නම්, පොළවේ ඇති කල් කතා කොට දෙවියන් වහන්සේට සිමි මහිමය ඒ කල් විසින් ලබා දෙනවා ඇත. පොළවේ තිබෙන වෘක්ෂ කතා කොට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා ඇත. යමෙක් ඔබට නමස්කාර කරන්න බාධා කරන්නේ නම්, යමෙක් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නතර කරන්නේ නම්, ඉර අඳ තාරකා දෙවියන් වහන්සේට හිමි නමස්කාරය උන්වහන්සේට ඔසවනවා ඇත. හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව පරාක්‍රමයාණන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ මහිමය ලබා ගන්නට ස්වර්ගවලින් වැටුණු දෙවි දේව දූතයන් පොරකති. ඔබට හිමි මහිමය අත් කර ගන්නට පොළවේ විවිධ මිනිසයන් තරඟ කරති. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට අත ගැසිය හැකි කාටද? පොළවේ දෙවිවරුන් නැයි කියා ගන්නා 33 කෝටියක් දෙවිවරුන් යැයි කියා ගන්නා ස්වර්ගවලින් වැටුණු අසුද්ධ දේව දූතයන් ඔබගේ මහිමයට අත ගැසන්නට හදන්නේය. ඔවුන් ස්වකීය ගෞරවය උදෙසා, ස්වකීය ලාභය උදෙසා මිනිසයන් රවටන්නෝය. නමුත් ඔබ පමණක් මිනිසයන්ට සදා කල්හිම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ සැලසුම් දැනගත හැක්කේ කාටද? බොහෝ දෙනා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන තම සිත්වල මාර්ගවල හැරි යමින් සිටින්නේ. නමුත් උන්වහන්සේ කියන සේක රන්ද රිදීද මාගේය. මම කැමති කෙනාට ඒවා දෙමි, කැමති කෙනාගෙන් ඒවා ගන්නෙමි. පොළවේ රජවරු පත් කරන්නේද පහ කරන්නේද මමය. මාගේ කැමැත්තේ ලෙස සියලු රාජ්‍යයන් පාලනය වන්නේ යැයි ස්වාමින් වහන්සේ කියන සේක. මා සමග සිටින නමුත් මාගේ කැමැත්තට එහැයි යමෙක් ක්‍රියා කරන්න හදන්නේද? මම ඔහු බලයෙන් පහ කරන්නෙමි. මම ඔහුට සතු බලය ඉවත් කොට වෙනෙකුට එම බලය ලබා දෙන්නෙමි. මම ලබා දුන් ධනයෙන් යමෙක් වැරදි දෙයක් කරන්නේද? ඔහු සන්තක ධනය මම ඔහුගෙන් ඉවත් කොට මට යටහත් අය අතරේ ඒවා බෙදා දෙන්නෙමි. මම වනාහි දෙවියන් වහන්සේ බවත්, කිසිවෙක්ට මට විරුද්ධව සිටින්නට නොහැකි බවත් තේරුම් ගනින්න. මුළු පොළව මාගේ අතේ, පොළවේ සීමා දක්වා පාලනය කරන්නේ මම යැයි ස්වාමින් වහන්සේ කියන සේක. උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේට නමස්කාර කිරීමට ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේව ගෞරවයට පත් කරන්න, උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්න. දෙවියන් වහන්සේ තාම බලවන්ත,

ඔබගේ නාමය මහිමයට පත් කරනවා අපි. ඔබ වහන්සේට ගෞරවයද නමස්කාරයද වේවා ස්වාමී. පොළවේ රජතුමනි, ස්වර්ග මවා පාලනය කරන දෙවියන් වහන්සේ, ඔබට සියලු ස්තුතියත් නමස්කාරයත් සදාකාලයෙන් සදාකාලයට වේවා.

දෙවියන් වහන්සේට බය ඇති සෙනඟ උන්වහන්සේ කියන මාර්ගවල ගමන් කරා. නමස්කාරයෙන් උන්වහන්සේගේ සුද්ධ අභිමුඛයේ සිටමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය හැම දිනකම ඔබ තුල අවුලවා ගනිමින් දෙවියන් වහන්සේ නුඹව රැගෙන යන මාර්ගයේ ගමන් කරමින් සිටින්න. උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන කාලයට නුඹලාව කැඳවා ගන්නවා ඇත. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල, යුරෝපයේ මැද පෙරදිග සහ ඇමරිකා ප්‍රදේශවල, ඒ වගේම ඕස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඇතුළු මුළු ලෝකයේ සිට මේ වෙලාවේ අපට සවන් දෙන සියලු දෙනා, මුළු පොළව පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සමග සිටිමින් ඔබගේ උපකාරය ඔවුන් සමග තබනසේක්වා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ පොළවේ ස්වාමීන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582

පෞසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකතනංක 0777 32 65 133 0771 83 72 582

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නෑෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමයේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වන සේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ අයියේ.

0: බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.
1: දේව මාතා ප්‍රාර්ථනාව

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබ චිත්‍රණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 81

0: අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තැන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: සුබ අසන ශුද්ධවර මතෙව් තුමන් විසිනි. මතෙව් 1. ආබ්‍රහම්ගේද දාවිද්ගේද පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේය. ආබ්‍රහම්ට දාව ඊසාක්ද, ඊසාක්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව ජුදා සහ ඔහුගේ සහෝදරයෝද උපන්හ. ජුදාට දාව තාමාර්ගෙන් පෙරෙෂ් හා ෂෙරාද, පෙරෙෂ්ට දාව හෙස්රෝන්ද, හෙස්රෝන්ට දාව ආරාම්ද, ආරාම්ට දාව අමිනාදාබ්ද, අමිනාදාබ්ට දාව නාෂොන්ද, නාෂොන්ට දාව සල්මොන්ද, සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස්ද, බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද්ද, ඕබෙත්ට දාව ජෙස්සේද, ජෙස්සේට දාව දාවිත් රජද උපන්නෝය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන්ද, සලමොන්ට දාව රෙහොබෝවම්ද, රෙහොබෝවම්ට දාව අබියාද, අබියාට දාව ආසබ්ද, ආසබ්ට දාව ජෙහොෂාපාත්ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම්ද, ජෝරාම්ට දාව උෂ්‍යාද, උෂ්‍යාට දාව ජෝතාම්ද, ජෝතාම්ට දාව ආහස්ද, ආහස්ට දාව හෙසකියාද, හෙසකියාට දාව මනස්සේද, මනස්සේට දාව ආමොස්ද, ආමොස්ට දාව ජෝසියාද. බබිලෝනියට විප්‍රවාස ගතවීම සිදු වූ මේ කාලයේදී ජෝසියාට දාව ජෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය. බබිලෝනියේ විප්‍රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙල්තියෙල්ද, ෂෙල්තියෙල්ට දාව සෙරුබාබෙල්ද, සෙරුබාබෙල්ට දාව අබියුද්ද, අබියුද්ට දාව එලියාකිම්ද, එලියාකිම්ට දාව ආශෝර්ද, ආශෝර්ට දාව සාදුක්ද, සාදුක්ට දාව ආකීම්ද, ආකීම්ට දාව එලියුද්ද, එලියුද්ට දාව එලයාසර්ද, එලයාසර්ට දාව මත්තාන්ද, මත්තාන්ට දාව ජාකොබ්ද, ජාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙප්ද උපන්නෝය. මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක. මෙසේ ආබ්‍රහම් පටන් දාවිද් දක්වා පරම්පරා සියල්ල දස සතරකි. දාවිද් පටන් බබිලෝනියේ විප්‍රවාස ගතවීම දක්වා පරම්පරා දස සතරකි. බබිලෝනියේ විප්‍රවාස ගතවීමේ කාලයේ පටන් ක්‍රිස්තුන් වහන්සේ දක්වා පරම්පරා දස සතරකි. යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමි ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක්වන්න පෙර සුද්ධාත්මයාණන් අනුහසින් ඇ ගැප් කෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමිපුරුෂයා වන ජෝසෙප් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී ස්වාමින් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී,
2: "දාවිද්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ සුද්ධාත්මයන් අනුහසිනි. ඈ පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමා නොය."
1: මේ සියල්ල සිදු වූයේ ස්වාමින් වහන්සේ දිවසිවරයා ලවා කියවූ කීම ඉටුවන පිණිසය. එනම්,
3: "මෙන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත"
1: යනුය. ඒ නාමයේ අර්ථය නම් "දෙවියන් වහන්සේ අප සමගය" යනුයි. ජෝසෙප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. ඒත් ඇයට පුත්‍රයා ලැබෙනතුරු ඔහු ඇය සමග සහවාසයේ නොයෙදිනි.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

0: බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.
1: බයිබලය නොලියවුනා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක්, යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
2: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාර පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැමදෙනාගේම යහපත, අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
2: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.

0: කතා කරන්න දුරකථන අංක 0.77 32 65 133
1: 0.7 1 83
0: ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 0.77 32 65 133

රෝසකුසුම දේවමාතාවන්ගේ නුවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772 35 133 0771 83 72 582

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582.
1: දේව මාතා ප්‍රාර්ථනාව.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: අපිව අහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.
1: ඊළඟට ශ්‍රුතු අන්තෝනි මුනිතුන්ගේ යාඥාවට ඔබට සවන් දිය හැක.
2: ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය සිදු කරන්නානෙනි. ඉතා බල සම්පන්න වූ ශුද වූ අන්තෝනි මුනින්ද්‍රේනි, ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් වැරදි මතවලින් ඇතිවන සියලු විපත් දුරවන්නේය. හදිසි මරණය ආරක්ෂා කරනු ලබන්නේය. යක්ෂයාගේ සියලු මායම් වලින් ගලවා ගනු ලබන්නේය. සොරාගනු ලැබුවා වූද නැති වී ගියා වූද සියල්ල නැවතත් අයිතිකරුවන් වෙතට පුදුමාකාර ලෙස ළඟා කර දෙනු ලබන්නේය. හෘදයාංගම ප්‍රේමයෙන්ද ස්ථීර විශ්වාසයෙන්ද අද දින මම ඔබගේ සරණ පිහිට ඉල්ලා සිටීමට පැමිණියමි. ලක්ෂ සංඛ්‍යාත විශ්වාසකයන් තම තමන්ගේ නැති වූ දේවල් ඔබ වහන්සේගේ මධ්‍යස්ථකමින් ආපසු ලබාගත් බව මම විශ්වාස කරමි. මා සන්තකයෙන් ඈත් වී තිබෙන

0: නිසා මම මහත්සේ සිත් තැවලට පත්ව සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ පිහිට උපකාරේ එය මට නැවත ලබා දුන මැනව. මහත් වූ ආශ්චර්ය අද්භූත සිද්ධ කරන්නා වූ ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රේනි, විශ්වාසයෙන් යුක්තව මම අද දින මෙම පිහිට උපකාරයේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මධ්‍යස්ථ ක්‍රමින් අපගේ ඉල්ලීම් දානය කරන දෙවියන් වහන්සේට නිතර ප්‍රශංසා වේවා, වන්දනාවත් ගෞරවයත් අත් වේවා. ආමෙන්.
1: ඔබේ සවන් දුන්නේ ශුද්ධ අන්තෝනි මුනිඳුන්ගේ විශේෂ ආඥාවකටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: බයිබලය නොලියවුනා නං මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දී හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි.
2: ඔබ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි.

රිදීබලා ගැබින් නැගෙන කුමරි කවුරුදෝ ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු මර්සිලින් ජයකොඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංශනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: කුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772 35 133 0771 81 582
1: දේව මාතා ප්‍රාර්ථනාව

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ජේසුනි, ඔබ ඉස්සර වෙලා ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනරත්න, ගීපද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා, සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බල සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳා ගත හැකිය. විද්වත් ජෝන් නැෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මෝසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමගෙක් වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ වයි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙයි. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ. දිමුතු රේඩියෝ අහන ඔබට මේ ළඟට දේවමාතා ප්‍රාර්ථනාව සමග එක් විය හැකියි.

දිමුතු රජනය සහ සංගීත නිර්මාණය ගරු මර්සිලින් ජයකොඩි පියතුමා, ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනි රාජපක්ෂ, නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.
1: දේව මාතා ප්‍රාර්ථනාව

0: උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
0: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
1: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
0: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: රෝසකුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ මැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ ගරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0772 35 63 0771 83 71 582.
1: නාසරත් හි ජේසුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2000ක් වෙනවා. ඒ වගේම අපි දන්නවා වහන්සේව ඉතාම ධර්ම විදිහට දසවද දීලා කුරුසයක ඇන ගහලා මරලා දැම්මා. ඒතර ඉතිහාසයේ උත්සාහ කරේ ඒ කාලේ ඉඳපු මිනිසුන් උත්සාහ කරේ වහන්සේව ඉතිහාසයෙන් ඈත් කරලා දාන්න, ඉතිහාසයෙන් නැති කරලා දාන්න, අමතක කරලා දාන්න. නමුත් අවුරුදු 2000කට පස්සේ තවම උන්වහන්සේ පිළිබඳව ඒ කතිකාව, උන්වහන්සේ පිළිබඳව නන්දුව අවබෝධය තවමත් තියෙනවා බොහොම ප්‍රබල විදිහට පැතිරිලා. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් සමහරක් අය බොහොම සුභවාදීව කතා කරනවා. තව සමහරක් අය උන්වහන්සේගේ දහමට සහ උන්වහන්සේගේ චරිතයට අදටත් නිර්දය ලෙස පහර ගසනවා. ඔය දෙකෙන්ම අපිට තේරෙන්නේ එක කාරණාවක්, උන්වහන්සේ තවමත් අපේ ජීවිතවලට බලපෑමක් කරනවා. දැන් මේක අපි කැමති වුණත් අකමැති වුණත් උන්වහන්සේව අපි අගය කරත් නැතත් උන්වහන්සේව අපි ප්‍රතික්ෂේප කරත් විවේචනය කරත් අපිට පිළිගන්න වෙන සත්‍යතාවයක්. මානව ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට පත්තුණු පුද්ගලයා තමයි නාසරත් හි ජේසුස් වහන්සේ. එතකොට මානව ඉතිහාසයේ ඉඳලා තියෙනවා ශ්‍රේෂ්ඨ චරිත, දැවැන්ත චරිත ඉඳලා තියෙනවා අතීතයේ ඉඳලා. අපි ගමුකෝ උදාහරණයකට ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් වගේ ප්‍රඥාවන්තයෝ. ඒ වගේම ඉඳලා තියෙනවා මෑත කාලයේ අපි හිතමුකෝ නැපෝලියන් බොනපාට්, ඊට පස්සේ ඒබ්‍රහම් ලින්කන් වැනි දැවැන්ත චරිත. නමුත් ඔය හැම චරිතයක් එක්කම අපි ඇත්තටම අවංකව අපක්ෂපාතීව සංසන්දනය කරෝතින් ක්‍රිස්තුන් වහන්සේ තරම් හොඳට හෝ නරකට වැඩියෙන්ම කතාබහට ලක්වුණු පුද්ගලයෙක් නැහැ උන්වහන්සේට සමකරන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ? උන්වහන්සේව පල් හොරෙක් වශයෙන් කුරුසේ ඇන ගහලා මරපු කෙනෙක්ව මෙතරම් කතාබහට පත් වෙලා තියෙන්නේ කොහොමද? ඒක අපිට ඇත්තට කෘතිමව කරන්න බැහැ. කෘතිමව කරනවා කියන්නේ අපි ප්‍රචාරණ කටයුතු දීලා ඒ වගේම ජනමාධ්‍ය භාවිතා කරලා කිසිම දෙයක්, කිසිම හරයක් නැති පුද්ගලයෙක්ව අවුරුදු 2000කට ප්‍රොමෝට් කරන්න බැහැ. ඒක නිකන් අපි සරල සාමාන්‍ය දැනුම යෙදුවත් අපිට කිසිම හරයක් නැති කෙනෙක්ව අවුරුදු 2000ක් තිස්සේ අපිට බැහැ මාකට් කරන්න. ඒක අපි අවංකව පිළිගන්න ඕන. අපගේ ආගමික පසුබිම කුමක් වුවත්, අපගේ දාර්ශනික පසුබිම කුමක් වුවත් අපි මේ සත්‍යතාවය පිළිගත යුතුයි. එහෙමනම් අපි තුල ඇතිවෙන්න ඕන අවංකවම කුතුහලයක්, කවුද මේ පුද්ගලයා? මොනවද උන්වහන්සේ කරන්න ගියේ? ඇයි අදටත් ලෝකය මේ වගේ උන්වහන්සේ ගැන උනන්දුවක් දක්වන්නේ? අඩුගානේ උන්වහන්සේට මෙතරම් විවේචන එල්ල කරන්නේ ඇයි කියන එක අපි හිතන්න ඕන බොහොම අපක්ෂපාතීව. දැන් සමහරක් අයට උන්වහන්සේව විවේචනය කරන්න පුළුවන් බොහොම ද්වේෂ සහගතව, ඊර්ෂ්‍යාවන්ත ලෙස, මේ පුද්ගලයා මෙතරම්ම ලෝකයට බලපෑමක් කරපු කෙනෙක් කියලා. එහෙම නැත්නම් මේ පුද්ගලයාගේ ඒ බලපෑම නවත්වීමේ, අවම කිරීමේ චේතනාවෙන් විවේචනය කරන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂි එක්ක ගනුදෙනුවක් කරොත්, අපක්ෂපාතව අපි බැලුවොත් අපේ අවධානය යන්න ඕන කවුද මේ පුද්ගලයා? මොනවද එතුමා කරන්න උත්සාහ කරේ? ඇයි ලෝකය මෙතරම් එතුමා පසුපස්සේ යන්නේ? දැන් අදටත් අපි දන්න දෙයක් තමයි ලෝකේ පවතින ප්‍රධාන ආගම් අතර වැඩියෙන්ම සිටින, සංඛ්‍යාත්මකව වැඩියෙන්ම සිටින ජනතාව තමයි ක්‍රිස්තුන් වහන්සේව තමන්ගේ ස්වාමියා කරගත්ත ජනතාව. මම මේක කියන්නේ මේ ආඩම්බර වෙන්න කාරණාවක් නෙවෙයි, එහෙම නැත්නම් ඔළුව ඉදුමවා ගැනීමට, උඩඟුව ඇති කර ගැනීමට නෙවෙයි, සංඛ්‍යාලේඛන මගින් තහවුරුවන කාරණාවක් තමයි. එතකොට මේ උන්වහන්සේට මෙතරම් උන්වහන්සේව අගය කරන උන්වහන්සේ පසුපස්සේ යන අය රැවටිලාද? එහෙම නැත්නම් මේ ජනතාව මේ මෝඩ ජනතාවක්ද? අන්ධ ජනතාවක්ද? එහෙම නැත්නම් තාම මේ මිත්‍යා මත විශ්වාස කරන ජනතාවක්ද? අපි මේ වගේ කරුණු අවංකව බැලිය යුතුයි, විග්‍රහ කර බැලිය යුතුයි. මොකද දැන් ක්‍රිස්තුන් වහන්සේගම කාලේ බැලුවොත් තවත් ඉන්දියා ඒ වගේ පුද්ගලයන්ව කුරුස යන ගහපු රෝම අධිරාජ්‍යයේ දෙන දඬුවමක් තමයි වර්ධි කරපු අයට, ඒ වගේම අපරාධකාරයන්ට, මිනිමරුවන්ට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කරන අයට රෝම අධිරාජ්‍යයේ දෙන එක දඬුවමක් තමයි කුරුසය අනගසා මැරීම. එතකොට රෝම අධිරාජ්‍ය තුල කුරුසය අනගසා මරපු අය ඉන්දියා දහස් ගණනාවක් ඉඳලා තියෙනවා. ඒ අතර සමහර චරිත අපි දන්නවා. අපි අහලා තියෙනවා ස්පාටකස් කියන චරිතය. වහල් නායකේ ඔහු ජීවත් වුණේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න අවුරුදු 70කට වගේ දල වශයෙන් පෙර. ඔහු සහ තව වහලුන් කණ්ඩායමක් කැරලි ගසලා ඔවුන්වත් ඇත්තටම කුරුසේ යන ගහලා මැරුවා. ඇත්තට ස්පාටකස් විතරක් නෙවෙයි, ස්පාටකස් සමග තව 6000කට අධික වහලුන් ප්‍රමාණයක් රෝම සෙනෙවියෙක් වූ ක්‍රාසස් කියන සෙනෙවියා විසින් අනගසා මැරුවා. නමුත් ඒ පුද්ගලයන් මෙතරම්ම මානව ඉතිහාසයට බලපෑමක් කරේ නැහැ. දැන් අදටත් අපි ස්පාටකස් ගැන කතා කරනවා ඉතිහාසයේ චරිතයක් වශයෙන්. නමුත් මුළු ලෝකයේම මේ වගේ ඔහු පස්සේ යන්න, ඔහු වෙනුවෙන් ජීවිතේ කැපකරන්න සැදී පැහැදී නැහැ. එහෙනම් ඇයි මේ නාසරත්හි ජේසුස්තුමා සුවිශේෂ වන්නේ? ඇයි කුරුසේ යන ගහන ලද පුද්ගලයන් අතර එතුමාට මෙතරම්ම බලපෑමක් කරන්න සිදුුණේ කොහොමද? මේ කාරණාවන් ඉතා වැදගත්. මොකද අදටත් ක්‍රිස්තුන් වහන්සේ තරම් මාකට් කරන්න පුළුවන් පුද්ගලෙක් නැහැ. වැඩියෙන්ම දේවල් විකුණන්න පුළුවන්. අපි කියමු උන්වහන්සේ පිළිබඳ චිත්‍ර වේවා, උන්වහන්සේ පිළිබඳව යම් යම් කලා කෘති වේවා, සිනමා කෘති වේවා, රූපවාහිනී වැඩසටහන්, කවි, පොත්, ඕනම දෙයක් උන්වහන්සේ සම්බන්ධයෙන් දෙයක් කලකරෝති මිලියන් ගණන් විකිණනවා. අපි මෑත කාලෙත් දැක්කා අර ඩැන් බ්‍රවුන්ගේ ඩවින්චි කෝඩ් කියන පොත මිලියන 60කට වඩා විකුණුණා. ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධයක් තියෙනවා ඒ පොත තුල. ඒතර බලන්න අදටත් මෙතරම්ම මාකට් කරන්න පුළුවන් පුද්ගලයේ බවට උන්වහන්සේ කොහොමද පත් වුණේ? ඒ ගැන අපි සිතා බැලිය යුතු නැද්ද අවංකව? ඒ වගේම බොහොම උපේක්ෂා සහගතව, ඒ වගේම විද්‍යාත්මකව අපි බැලිය යුතු නැද්ද? එහිදී අපි තව දෙයක් කළ යුතුයි. අපේ තියෙන, අපි හැම දෙනා තුළම තියෙනවා පූර්ව මතයන් කියලා දෙයක්. එහෙම නැත්නම් පූර්ව නිගමන, එහෙම නැත්නම් පූර්ව විනිශ්චයන්, ප්‍රෙජුඩිස්, බයසස්, ප්‍රී ජජ්මන්ට් කියලා අපි හැමෝටම තියෙනවා. එවැනි දේවල් නැති අය නෑ. නමුත් අපි පොඩ්ඩකට අපගේ ඒ පූර්ව මතයන් පැත්තකට තියලා පසුපස දාලා අපි බලන්න ඕන විවෘතව අලුත් ඇහැකින් කවුද මේ නාසරත්හි ජේසුස් වහන්සේ කියන්නේ කියන එක. දැන් එතුමා ඉපදුනේ බෙත්ලෙහෙම කියන ඒ කුඩා නගරේ ඉපදිලා එතුමා හැදුනේ වැඩුනේ තමන්ගේ තරුණ කාලයේ ගත කරේ ගලීලයේ නාසරත්. ගලීලයේ තියෙන උතුරේ, ඒ කියන්නේ අපේ හරියට උදාහරණයක් අපි කියමුකෝ, අනුරාධපුරයෙන් ඔබට යන අනුරාධපුරයේ සිට යාපනය දක්වා යනකොට ඒ පවතින කලාපය වගේ කලාපයක් තමයි ගලීලිය කියන්නේ. ඒ තමයි එතුමා හැදුනේ වැඩුනේ. එතුමාගේ වෘත්තිමය පසුබිම අපි දන්නවා වඩුවෙක් වශයෙන් කටයුතු කළ එතුමාගේ තාත්තත් වඩුවේ ජෝසෙෆ් තුමා. ඒ වගේම ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 30 වෙනකම් අප්‍රකට ජීවිතයක් ගත කරේ. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ ප්‍රසිද්ධ ජීවිතය දේශනා කිරීමේ, මිනිසුන්ට සේවය කිරීමේ ජීවිතය පටන් ගත්ත බොහොම කෙටි කාලයක් තුල. අවුරුදු 3යි උන්වහන්සේ සේවය කරේ. දැන් ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන් මෙන්න මේ කාරණාව වැදගත්. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත්කම තියෙන්නේ ප්‍රමාණාත්මකව නෙවෙයි ගුණාත්මකව. ඒ ගුණාත්මක දෘෂ්ටියෙන් බලන්න ඕන. උන්වහන්සේ අවුරුදු 20ක් 30ක් 40ක් දේශනා කරේ නැහැ. අවුරුදු 3යි. ඒ වගේම උන්වහන්සේගේ දේශනා ශෛලිය අපි ඉදිරියේදී සලකා බලනවා වැඩි විස්තර සමග. දේශනා ශෛලිය ඉතාම කෙටි, ඍජු සහ අපි අර කියන්නේ පොයින්ට් එකට විතරයි. එහෙමයි. උන්වහන්සේ මේ මහා පොත් ගණන් උගන්වලා නැහැ. විශාල මහා දීර්ඝ දේශනා කරලා බොහොම කෙටි සරල ඒ වගේම උන්වහන්සේගේ ජනතාවට තේරුම් ගත හැකි ජීවිතයට අදාළ දේවල් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර එවැනි සුළු කාලයක් තුල බොහොම සීමිත දේශනා මාලාවක් මගින් සීමිත ක්‍රියාපටිපාටියක් මගින් ක්‍රියාවන් මගින් මහා දැවැන්ත පෙරලියක් වෙනසක් කර අදටත් අවුරුදු 2000කට පසුවත් අදටත් වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම කතා බහ කරන මිනිස්සු වැඩියෙන්ම කතා බහ කරන පුද්ගලයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් වෙන කිසිම පුද්ගලයෙක් නෙවෙයි. මේක තමයි විද්‍යාත්මක සත්‍යතාවය. කොහොමද ඒක වුනේ? අපි ටිකක් බලමු අපේ හෘද සාක්ෂියත් එක්ක ගනුදෙනු කරලා කොහොමද මේ පුද්ගලයාට මෙතරම්ම ස්ථානයක් ලැබුණේ. දැත්තට ඔය ගැන කුදුම වුණේ අපි විතරක් නෙවෙයි. නැපෝලියන් බොනපාර්ට්ටත් ඔය ප්‍රශ්න තිබුණා. මානව ඉතිහාසයේ බිහි වුණු ඉතාම දක්ෂ යුද සෙනෙවියෙක් තමයි නැපෝලියන් බොනපාර්ට්. සමහරක් ඉතිහාසඥයෝ කියනවා එතුමා තමයි හොඳම යුද උපායට දක්ෂම කෙනා. ඊතරම්ම දක්ෂ ජෙනරල් කෙනෙක් බිහි වෙලා නැහැ කියලා. කියන්නේ කුඩා හමුදාවකින් විශාල හමුදාවන් පරාජය කිරීමේ දක්ෂ හැකියාවක් තිබුණා නැපෝලියන් බොනපාර්ට්. දැන් මේ වගේ ඉතා දක්ෂ නැපෝලියන් බොනපාර්ට්ට තිබුණු ප්‍රශ්නයක් තමයි මට මෙච්චර හමුදාවක් ඉඳලා මෙච්චර දක්ෂ හමුදා නිලධාරීන් ඉඳලා මට පුළුවන් වුණා සෑහෙන ප්‍රමාණයක් ලෝකේ අල්ලගන්න. සෑහෙන ප්‍රමාණයක් ඔහුගේ කාලයේදී ඔහු අල්ලගත්තා. ඊජිප්තුවට වෙනකන් මේ පැත්තෙන් බැබිලෝනියාව පර්ෂියාව ඒ වගේ පැතිවලටත් ආවා. මුළු යුරෝපෙම අල්ලගත්තා. එතකොට නැපෝලියන් බොනපාර්ට් අහනවා මේ ක්‍රිස්තුන් වහන්සේ කියන කෙනා කිසිම හමුදාවක් නැතුව එක වෙඩිල්ලක් තියන්නේ නැතුව එක නැවක් නැතුව එක හමුදා මේ සෙබලෙක් නැතුව කොහොමද මිනිසුන්ගේ සිස්සතන් මෙතරම් ආක්‍රමණය කරේ? ඔහුට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද මේ පුද්ගලයා මේ වඩුවා මෙවැනි මහා දෙයක් කරේ? මට මේ දැවැන්ත හමුදාවක් තියාගෙන කරන්න බැරි වුණ දෙ. ඒක හොඳ ප්‍රශ්නයක්. නැපෝලියන් බොනපාර්ට් ඉතාම අවංක කෙනෙක්. ඒ නිසායි ඔහු එවැනි අවංක ප්‍රශ්නයක් එක්ක ගනුදෙනු කරේ හෘද සාක්ෂිය තුල. අපිත් ඔය දේ අහන්න ඕන ද්වේෂ සාගතව නෙවෙයි විද්‍යාත්මකව සහ විවෘතව. එතකොට එතුමා මම කිව්වා ක්‍රිස්තුන් වහන්සේ කුඩා කාලයක් තුල යම්කිසි සමාජ මෙහෙවරක් පටන් ගත්තා. මොකද එතුමා ඉපදුණු ජාතිය තමයි පැරණි ඊශ්‍රායෙල් වරු. ඊශ්‍රායෙල් ජාතිය ගැඹුරු දීර්ඝ ඉතිහාසයක් තිබුණා. ඊශ්‍රායෙල් ජාතිය අපි දන්නවා මානව ඉතිහාසයේ වැඩියෙන්ම දුක් විඳින ලද ජාතිය තමයි ඊශ්‍රායෙල් ජාතිය. වැඩියෙන්ම යටත් විජිතකරණයට ලක් වෙලා විදේශ ජාතීන්ගෙන් පීඩාවන් වලට පත් වෙලා විශාල විදිහේ ජන සංහාරවලට ඒ වගේම සමූල ඝාතනවලට ලක් වෙලා දුක් විඳලා බඩගින්නේ ඉඳලා ඒ වගේම දරුණු අත්දැකීම් වලට ලක් වෙමින් එන ලද ජනතාව. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට මීට අවුරුදු 2000කට පෙර මේ ඊශ්‍රායලයේ කියන භූමිය වර්තමානයේ වර්තමාන ඊශ්‍රායල් රජයත් ඒ වගේම අපි දන්නවා ජෝර්දානයේ කියන රජයේත් සමහර කොටස් තමයි මේකට අයිති උනේ. උන්වහන්සේ ඉපදෙන කොටත් මේ රට රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වශයෙන් තිබුණේ. රෝමයේ යටතේ පාලනය වුණේ. ඒතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙනකොට රෝම අධිරාජ්‍යය වශයෙන් කටයුතු කරේ මහා ඔගස්ටස් සීසර් කියන ඒ දැවැන්ත අධිරාජ්‍යය. ප්‍රබල අධිරාජ්‍යයක විශාල ප්‍රමාණයක් ලෝකයේ ප්‍රදේශ අල්ලගෙන තිබුණා. ඒතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ යටත් විජිත සමයක ඉපදුනේ. ඉපදිලා උන්වහන්සේ දැක්කා ඒ වකට තිබුණු සෝචනීය තත්වය ඊශ්‍රායලයේ. මොකද ඊශ්‍රායලයේ පවා ඒ වෙනකොට ජනතාව අතර පවා විෂමතාවයන් තිබුණා. විවිධාකාරයේ ජන කොටස් ඉදියා පන්ති විෂමතාවයක් තිබුණා. ගැටීම් තිබුණා. එක පැත්තකින් සදිසිවරු බොහොම ප්‍රබලයි. ඉතාම ධනවත් බලය තිබුණු ආගමික අධිකාරිය තිබුණා. ඊට අමතරව අපි දන්නවා පරිසිවරු ඉන්දියා, සෙලට්වරු ඉන්දියා, හෙරෝදිවරු ඉන්දියා. එවැනි විවිධ කණ්ඩායම් ඉන්දියා. ඒ වගේම උත්තම පූජකවරෙක් ඉන්දියා, නායක පූජකයන් ඉන්දියා යනාදී වශයෙන්. එතකොට මේ තත්ත්වය උන්වහන්සේ හරියට තේරුම් අරන් තිබුණා. උන්වහන්සේට තේරුණා අර්බුදය තියෙන්නේ මනුෂ්‍යයාගේ ඇතුළාන්තයේ තත්වයේ වෙනසක් සිදු වෙන්න ඕන. හදවතේ. දැන් අපිට පුළුවන් අධිරාජ්‍යවාදී රටකට එරෙහිව රගල කරන්න. ඒකේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් ධර්ම විදිහට විදේශී ආක්‍රමණයක් තියනවා නම් ඊට එරෙහිව කටයුතු කරන්න. ඒ දේවල් හොඳයි. නමුත් අපි හිතමුකෝ ඒ විදේශීය බලවේගය අපේ රට දාලා ගියා කියලා. එතකොට තමයි අපේ සැබෑ තත්ත්වය තේරෙන්නේ. අපි එතකොට ඇත්තටම එකිනෙකාට ප්‍රේම කරනවද? එකිනෙකාට සංවේදීද? එකිනෙකා ගැන හොයනවද කියන එක තේරෙන්නේ එතකොට තමයි. ඒ නිසා ක්‍රිස්තුන් වහන්සේ ආමන්ත්‍රණය කරේ උන්වහන්සේගේ ප්‍රධාන ජීවිතේ පටන් ගත්තාම ප්‍රසිද්ධ ජීවිතය මිනිස්යාගේ සැබෑ තත්වයට සමාජයේ තියෙන ඒ පාපකාරී තත්වයේ මූලාශ්‍රය තියෙන්නේ මානව හදවත තුල, අපගේ ඇතුළාන්තය තුල. ඒතර ඇතුළාන්තයේ සිදුවෙන පරිවර්තනය තමයි විප්ලවය, තමයි සැබෑ විප්ලවය. ඒ නිසා තමයි උන්වහන්සේ තම දූත මෙහෙවර පටන් ගත්තම මිනිසුන්ව යොමු කරේ වෙනසකට, පරිවර්තනයකට. ඉස්සෙල්ලා අපේ තුල තියෙන ඒ වෙනස කරගන්න ඕන. ඒතර අපි අනිත් අයවත් හරියට දකිනවා. අනිත් අය විග්‍රහ කරගෙන වැඩක් නැහැ, මට මාව හරියට දකින්න බැරි. එතනින් තමයි හැම වෙනසක්ම සිදුවෙන්නේ, හැම වෙනසකටම පදනම දාගන්න පුළුවන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ ඒ අවුරුදු තුන තුල තමන්ගේ ඒ භූමිය තුල ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ඒ වගේම විවිධාකාරී සුවය ලබා දෙන, මිනිසුන්ව නිදහස් කරන ක්‍රියාවන් පටන් ගත්තා. ඇත්තට බයිබලීය ලෝකයට අනුව වචනයයි ක්‍රියාවයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. වචනයයි ක්‍රියාවයි කියන්නේ එකක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේ සමහර දේවල් කරා, සමහර දේවල් ඉගන්වා, එහෙම නෙවෙයි. උන්වහන්සේ ඉගන්නපු දේ කරා, ඒ වගේම කරපු දේ ඉගන්වා. සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේ මුලින්ම දෙයක් කරලා ඊට පස්සේ මිනිස්සු අහන, ඇයි ඔබතුමා එහෙම කරන්නේ? ඇයි ඔබතුමා එහෙම හැසිරෙන්නේ? එතකොට තමයි විග්‍රහය දෙන්නේ. ඒ නිසා ඉතා වැදගත් දෙයක් අපි තේරුම් ගත යුතුයි ක්‍රිස්තුන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේගේ ජීවිතයේ ක්‍රියාවයි වචනයයි, එහෙම නැත්නම් ක්‍රියාවයි දේශනාවයි කියලා කියන්නේ එකම දෙයක්, එකම කාසියක පැති දෙකක්. ඒක අපි හරියට මුල ඉඳලම ග්‍රහණය කරගත යුතුයි. ඒතර උන්වහන්සේ තම භූමිය තුල තමාගේ මව් භාෂාව වූ එවකට ඕන් කතා කරේ ගලීලියානු අරමයික් භාෂාව. උන්වහන්සේ හැදුණු වැඩනේ ගලීලිය ප්‍රදේශයේ. ඒ ගලීලයේ ප්‍රදේශයටම ආවේණික වූ අරමයික් තිබුණා භාෂා කතා කරන විදියක්. ඒ වගේම අපි දන්නවා ජෙරුසලෙමටම ආවේණික වූ ඔවුන්ගේ තිබුණා ඒ භාෂාව කතා කරන විදියක්, ඇක්සන්ට් එක. ඔවුන් අර උච්චාරණය කරන විදිහේ වෙනසක්. ඒක හරියට අර සිංහල භාෂාව දකුණු මිනිස්සු කතා කරන විදියයි, කොළඹ අය කතා කරන විදියයි, අපි ගියොත් හලාවත පුත්තලම් පැත්තේ කතා කරන විදියයි, අනුරාධපුරයේ විදිය, නුවර පැත්තේ තව විදියකට යම් යම් විදියේ යම් යම් වෙනස්කම් තියෙනවා. එකම භාෂාව. අන්නේ වෙන දෙයක් තමයි ගලීලියානු අරමයික් භාෂාවේ තිබුණේ. ඒ තමන්ගේ මව් භාෂාවෙන් උන්වහන්සේ ජනතාවට තේරෙන විදිහට විශාල ගැඹුරු පණිවිඩයක් බොහොම සරලව කෙටියෙන් සංවේදනය කරා. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. මෙහිදී ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේදී සංනිවේදනය කිරීමේ හොඳම ස්වභාවය තමයි කට වචනයෙන් කරන එක. මොකද බහුතරයකට ජනතාවකට ලියන්න කියන්න දැනගෙන ඉඳියේ නැහැ ඊශ්‍රායෙල් සමාජයේ. ලියන්න කියන්න දැනගෙන ඉඳියේ විනයදරයන්, සමහර පරිසිවරු සහ සදිසිවරු වගේ අයට තමයි අධ්‍යාපනය තිබුණේ. සාමාන්‍ය ජනතාව අතර ලියන්න කියන්න දැනගෙන ඉඳපු අය ඉතාම අඩුයි. බහුතරයක් දැනගෙන ඉඳියේ නැහැ. ඒ නිසා වෙන දෙයක් නැහැ, උන්වහන්සේට එය වාචිකව තමයි ජනතාවට ලබා දෙන්න වෙන්නේ. ඒතරේ වාචිකව උන්වහන්සේ තනින් තන ගොස් දේශනා කරමින්, ලෙඩුන් සුව කරමින්, ඒ වගේම විශාල විදිහේ ජනතාවට යහපතක් සිදුවෙන ආකාරයේ ක්‍රියා කරමින් අවුරුදු තුනක් තිස්සේ දේවල් කරා. ඒතරේ උන්වහන්සේගේ ඒ අවුරුදු තුන තුල කරපු දේවල්, ඒ භාවිතාව ඉතා වැදගත්. එය තමයි මුල් පදනම, එහෙම නැත්නම් අතිවාරම උනේ උන්වහන්සේ ඒ ගොඩනගන ඒ අලුත් දැක්ම සඳහා. එතකොට අපි මේ කාරණාවන් අපි එහෙනම් සරල වශයෙන් තේරුම් ගන්න. එකක්, උන්වහන්සේගේ පසුබිම ජුදා පසුබිමක්. උන්වහන්සේ ජුදා වංශිකයෙක්, ඒ ජුදා සමාජය තුළ වර්ධනය වුණු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ අපි කියනවා ඒ හේබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ කිතුනුව වශයෙන් අපි කියනවා පැරණි ගිවිසුම කියලා. එමත හේබ්‍රෙවරුන්ගේ ශුද්ධ ලියවිලි ග්‍රන්ථවලින් තමයි උන්වහන්සේගේ අධ්‍යාත්මික පෝෂණය ලබා ගත්තේ. ඒ වගේම උන්වහන්සේ තමන්ගේ රටේ එවකට තිබුණු ඒ ජන ජීවිතයේ යථාර්ථයන් ගැඹුරින් කියවගෙන තිබුණා. සංස්කෘතික, ආර්ථික, දේශපාලන, මානසික, ඒ වගේම භාෂාමය තත්වයන් උන්වහන්සේ හොඳට හදාරලා තිබුණා, සංවේදී වෙලා තිබුණා තමන්ගේ තත්වයට. මොකද අපි ඕනෑම දෙයක් කරනකොට අපි තේරුම් ගන්න ඕන අපගේ අර අපගේ ඒ ජන කණ්ඩායම, අපි කියන ඕඩියන්ස් එක හරියට තේරුම් ගන්න ඕන, නැත්නම් කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඒ දෙයටත් උන්වහන්සේ බොහොම සංවේදී වුණා. ඒ වගේම උන්වහන්සේට තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ තමයි දෙවියන් වහන්සේ සමග ගැඹුරු ගනුදෙනුවක් සම්බන්ධතාවයක්. ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ වැහැඳින්නේ ඒ අරමයික වචනෙන් අබ්බා කියන, මගේ තාත්තා. ඊතරම්ම සෙනෙහසාත්මක සමීප සම්බන්ධතාවයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේගේ අනන්‍යතාවයේ සකස් වුණේ ඒ තුලින්. අපි උදාහරණයකට ඒ අබ්බා කියන අත්දැකීම අයින් කරෝති. අයින් කරලා ක්‍රිස්තුන් වහන්සේව තේරුම් ගන්න ගියොතින් අපිට ක්‍රිස්තුන් වහන්සේව හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා ඒ ඉතා වැදගත්. උන්වහන්සේගේ සමස්ත චරිතය අනන්‍යතාවය සකස් වුණේ දෙවියන් වහන්සේ සමග තිබුණු ඒ ගැඹුරු සම්බන්ධතාවය තුලින්, ඒ සෙනෙහසාත්මක ගනුදෙනුව තුලින් තමයි උන්වහන්සේ කවුද කියන එක සකස් වෙලා තිබුණේ, ගොඩ නැගිලා තිබුණේ, පෝෂණය වෙලා තිබුණේ. ඒතර ඒ අත්දැකීමත් අපිට සම්බන්ධ කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ගැන අපි කරන ඕනෑම අධ්‍යයනයකදී.
0: ඔබ ඒ සවන් දුන්නේ මාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

0: ලොවවටා සැරිසරන දිමුතු රේඩියෝ.
1: අදයානමෙන් අප සතුරන්ගෙන් අපගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී, පිතාගේ පුත්‍රයාගේ

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳින් අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

0: ඉඩෝරය නිමාමිය. ඉරිතැලී ගිය කාෂ්ටක වූ මිහි කතට අමාදහර ඇදහැලිනි බිඳුව බිඳුව. දහම් මිහිර හද පිනා මේරු සුවරෙක් කරයි දොරින් දොර පතුරුවා. පහන් කරන හද මඬල කන්කළු රස ගඟුල. ඕ ඒ වෙනකක් නොව ඔබ දිමුතු රේඩියෝව.
1: දේව මාතා ප්‍රාර්ථනාව.

බලාපොරොත්තු පොදි බැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙයි. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

නවදිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.

සතුටු රේඩියෝ කිතුණුගේ වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0777 325 133 0771 831 584

මුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්න හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත්වලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්,

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්න හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියටපත්ලා, කෙමෙන් කෙමෙන් අපි මැදිවියටපත්ලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලු විය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා, යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: ീലങ്ങട്ട് ഒബട്ട് ദേപ്യാനങ്ങെ വിശേഷ ഉപകാര എല്ലാ കരണേ ആശ്യാമഹേട്ട് സവന്തിയ ഹക്ക്
1: ഒബ കുമന സ്ഥാനേക ലോകേ കുമന രടക കുമന സ്വഭാവകൻ സിറ്റിയത് ദേവിയൻ വഹൻസീഗേ ശുദ്ധ അഭിമുഖേട്ട് ഒബ കെന്ദവന പിനിസത് ഒബട്ട് ദേവിയൻ വഹൻസീഗേ മഗപെന്നീം ലബാ ഗന്നടത് ഒബ വെട്ടിസിന സ്ഥാനവലിൻ ഇഹലട പെമിനെന്നട്ട് ദേവിയൻ വഹൻസീഗേ ഉപകാരയ ഒബട്ട് ලබා ගන්නට මඟ පෙන්වන පිණිස අපි ඔබ වෙතට පැමිණ සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අනෙකුත් සියලු දේවල් පැත්තක තියලා මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ උපකාරය අත් කර ගන්නට අප සමග එකතු වෙන්න කියලා. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබ කුමන තත්වයකට වැටිලා සිටියත් ਸਰව බලධාරී ਸਰව ව්‍යාප්ත දෙවියන් වහන්සේට බලය තිබෙනවා. ඔබ වැටී සිටින ස්ථානේ නොබ ඉහළට ගන්න. ඔබ කොයි තරම් දුර්වල තත්වයකට වැටලා සිටියත් ඔබ මොන තරම් පාපයකට වැටලා සිටියත් ඔබට කොච්චර දේවල් අහිමි වෙලා සිටියත් කවුරු ඔබව විනාශ කරන්නට හැදුවත් කවුරු ඔබව අතෑරලා දාලා ගිහිල්ලා සිටියත් දෙවියන් වහන්සේ ඔබව නැවත නගා සිටවන්නට සූදානම් සිටිනවා. එබැවින් ඔබ ඔබගේ මුළු හදවතේ තිබෙන සියල්ල දෙවියන් වහන්සේට කියමින් උන්වහන්සේගේ අධික කරුණාවට පැමිණෙන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබ කුමන ජාතියක වුණත් ඔබගේ පියාණන් වහන්සේ වන ඔබව මේ පොළවට නිර්මාණය කළ මුළු විශ්වම වා පාලනය කරන ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන පිණිසත් ඔබට අහිමි වුණු දේ නැවත ඔබගේ අතට දෙන පිණිසත් දෙවියන් වහන්සේ ඔබ සමග මේ වෙලාවේ සිටිනවා. එබැවින් මේ নমස්කාරය සමග එකතුව ඔබව නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ ශුද්ධ පාමුලට පැමිණෙන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. මහෞත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ හැම කෙනෙක්ටම මේ වෙලාවේ උදව් කරන්න. ඔබව දන්න නොදන්න සියලු දෙනාට ඔබ වහන්සේගේ මහිමය දැනගන්නට සලස්වන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැති බවත් ඔබ වහන්සේම සියල්ල මවා පාලනය කරන බවත් දැනගන්නාට සත් ඕන් වැටි සිටින ඕනම ස්ථානයකින් ඉහළට පැමිණෙන බලය ඔබ වහන්සේ සතු බවත් ඔවුන්ට මේ নমස්කාරය තුල දැනගන්නට සලස්වන්න. මෙතෙන් සිට ඔවුන්ව ඔබගේ දිව්‍යමය ආශිර්වාද තුලට ඔබ වහන්සේ කැඳවා ගන්න දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අපගේ මුළු හදවතින් සමීප වෙමු. ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හැම කාරණයක්ම කියමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආශිර්වාද අත් කර ගන්නට මාර්ගයක් නැතුව සිටින කල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පොළවට පෙන්වලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ ආශිර්වාද පොළවට නැති වුණු දෙවියන් වහන්සේගේ බලය නැවත අත් කරගන්නේ කෙසේද කියලා ජේසුස් වහන්සේ අපිට පැහැදිලි කර දී තිබෙනවා. දැන් අපි එම මාර්ගවලට හැරෙන පිණිසත් දෙවියන් වහන්සේගේ නැති වුණු ආශිර්වාද නැවත අත් කර ගන්න පිණිසත් අපි දෙවියන් වහන්සේට නමස්කාරයෙන් සමීප වෙමු. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්ස. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ਸਰව බලධාරී දෙවියන් වහන්ස. මේ නමස්කාර මැදේ ඔබ වහන්සේ අපට ප්‍රකාශ වුණ මැනවී

මුළු හදවතින් දෙවියන් වහන්සේ වෙතට සමීප වෙන්න. උන්වහන්සේ ඔබව නිදහස් කිරීමේ බලයෙන් යුක්තයි. ඔබ වැටී සිටින ඕනම ස්ථානයකින් ඉහළට නගා සිටුවීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. ඔබ වැටී සිටින ඕනම පාපයකින් ඔබව ඉහළට ගැනීමේ බලය දෙවියන් වහන්සේ සතුයි. එබැවින් අනෙකුත් සියලු සිතුවිලි අනෙකුත් හැම කාර්යයක්ම පැත්තක තියලා දෙවියන් වහන්සේ වෙතට නමස්කාරයෙන් සමීප වෙන්න. උන්වහන්සේට කතා කරමින් සිටින්න. ඔබට වැරදුණු තැන් දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දෙවියන් වහන්සේ මට උපකාර කරන්න කියමින් උන්වහන්සේට කතා කරමින් සිටින්න දැන්. ඔබ පෙරදුණු තැන්, ඔබට වැරදුණු තැන්, ඔබට කරගන්න බැරි වුණු තැන් මේ වෙලාවේ දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න.

සෑම කෙනෙක් දෙවියන් වහන්සේට ඔබට හැඟෙන ආකාරයෙන් නමස්කාර කරමින් සිටින්න. දෙවියන් වහන්සේ ඔබගේ ප්‍රශ්නය කියමින් සිටින්න මේ වෙලාවේ. ඔබ මොන ප්‍රශ්නයකටද වැටිලා ඉන්නේ? ඔබට විසඳ ගන්න බැරි කාරණේ කුමක්ද? ඔබට තේරෙන්නේ නැතුව තියෙන්නේ කොතනද? ඔබ අවුරුදු ගාණක් වේදනාව විඳින සිටින ප්‍රශ්නය කුමක්ද? දැන් මේක දෙවියන් වහන්සේට

සිටින්න. මුළු විශ්වයේ මම පාලනය කරන දෙවියන් වහන්සේ ඔබගේ අඬ අසමින් සිටිනා මේ වෙලාවේ. ඔබ සැක කරන්න එපා. දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? එහෙම දෙවියන් වහන්සේට උදව් කරන්න පුළුවන්ද බැරිද කියලා ඔබ සැක කරමින් ඉන්න එපා. ඔබේ කාරණය දැන් දෙවියන් වහන්සේට කියන්න. ඔබ සිතමින් ඉන්න එපා. එහෙනම් දෙවියන් වහන්සේ ඉන්නව නම් ඒ දෙවියන් වහන්සේ මොන වගේද? දෙවියන් වහන්සේට පුළුවන්ද උදව් කරන්න? දෙවියන් වහන්සේ කොහොම කරොත් උදව් කරන්නේ? මොන පූජාව කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ? මොන විදියට අපි කරොත් දෙවියන් වහන්සේ උදව් කරන්නේ කියලා ඔබ හිතමින් ඉන්න එපා. ඒ මොනවත් තෝන්නේ නැහැ. දැන් ඔබ ඉන්න තැන ඔබ ඇස් පියාගෙන මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නේ කියන්නේ. ඔබෙන් මොනවත් දෙවියන් වහන්සේට ඕන නැහැ. ඔබේ කිසිම පූජාවක් දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. ඔබේ මල් පහන් පූජා, ඉටි පහන් පූජා, ඔබගේ හඳුන්කූරු, ඔබගේ මල්, ඔබගේ පඳුරු දෙවියන් වහන්සේට එපා දැන්. ඔබ මුළු ආත්මේ දෙවියන් වහන්සේ වෙත හරවලා ඔබේ වේදනාව දෙවියන් වහන්සේට දැන් කියන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ආත්මය උන්වහන්සේ වෙත හරවන්න. වෙන කිසිවෙක් කියන නිසා නොවේ. ඔබ උන්වහන්සේට කතා කරන්න මේ වෙලාවේ. දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙක් නොවේ. මියගිය මිනිසෙක් නොවේ. අතින් කපපු පිළිමයක් නොවේ. මැටි වලින් හදපු පිළිමයක් නොවේ. උන්වහන්සේ දිය සායමෙන් ඇඳපු චිත්‍රයක් නොවේ. උන්වහන්සේ කළු ගලකින් නෙලපු ප්‍රතිමාවක් නොවේ. උන්වහන්සේ කසක ලීයකින් අඹපු පිළිමයක් නොවේ. සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ මුළු විශ්වය පළමු දෙවන තුන්වන ස්වර්ග මවා පාලනය කරන අසීමිත බලයෙන් පරිපූර්ණ සර්ව ව්‍යාප්ත මහෝත්තම දෙවියන් වහන්සේ. ඔබගේ මනසම දෙවියන් වහන්සේව තේරෙන්නේ නැහැ. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේව අඳුරනවා. නමුත් ඔබගේ සිතට දෙවියන් වහන්සේ පිළිබඳ කාරණා අවබෝධ වෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රශ්න කරමින් අවුරුදු ගණනාවක් සිටිය හැකි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ හදවතට තේරෙන්නේ නැහැ. සහෝදරයා සහෝදරිය, එබැවින් මුළු සිතින් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබේ පූජා දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඉති පහන් ආලෝකයේ දෙවියන් වහන්සේ වැඩක් නැහැ. පහන් ආලෝකයේවත් ගින්නෙන් කරන පූජාවල ආලෝකයේවත් දෙවියන් වහන්සේ ප්‍රයෝජනවත් නැහැ. උන්වහන්සේ ආලෝකයේ වේවයි කීසේක එවිට ආලෝකයේ විය. ඔබ කරන මල් පහන් පූජා, පළතුරු වට්ටි පූජා දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේම බීජ උපදවන සියලු පලා සහ සියලු පල දෙන වෘක්ෂ පොළව පිට හටගනිත්වායි කීසේක එවිට ඒ සේවිය. ඔබ සතුන්ගෙන් කරන පූජා, ලේ පූජා, පිළි පූජා දෙවියන් වහන්සේට අවශ්‍ය නැහැ. වහන්සේම අහස පක්ෂීන්ගෙන්ද මේ භූමිය බඩගා යන සහ සියලු සිව්පා සතුන්ගෙන්ද පිරියන සනසුසේක මැවුම් කරුවාණන් වහන්සේට නමස්කාර කරන්න. මුළු ආත්මයෙන් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. ඔබේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔබේ ළඟම ඉන්න අයවත් ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න දන්නේ නැහැ. ඔබට ගොඩක් ආදරේ කියන අය ඔබගේ හදවත ඇතුළාන්තේ තිබෙන වේදනාව දන්නේ නැහැ. ඔබ ළඟ ඉඳගෙන ඔබට කන්න බොන්න දෙන අය ඔබගේ ඇතුළාන්තේ තිබෙන කඳුළු දකින්නේ නැහැ. ඔබ හැංගිලා අඳන ආකාරය එවුන් දකින්නේ නැහැ. රාත්‍රියේ ඔබ ඇස් වලින් නැගෙන කඳුළු එවුන් දන්නේ නැහැ. නමුත් සහෝදරයා සහෝදරිය, ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය විනිවිද දකිනවා මේ වෙලාවේ. දෙවියන් වහන්සේට කතා කරලා කියන්න මේ ප්‍රශ්නය. ඉන්න තැන දත ගහලා ඇස් පියාගෙන මුළු ශක්තියෙන් උන්වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේ ඔබේ ප්‍රශ්නය

ඔබ වහන්සේට නමස්කාර වේවා. සෑම කෙනෙක් ඔබට හැඟෙන ආකාරයෙන් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්න. එකිනෙක කෙනාගේ හදවත් වලට දැනෙන ලෙස උන්වහන්සේට ස්තුති කර

කෙනෙක්ටම මේ වෙලාවේ කතා කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ ඔබ අසල සිටිමින් ඔබේ බර උන්වහන්සේ මත තියන්න කියලා කියනවා. මාගේ නාමයෙන් යම් පමණ දෙනෙක් එකතු වන්නේද ඒ මැදේ මම ජීවමානව සිටිමි. නුඹ මට මොරගසන කල, නුඹ මට කතා කරන කල, නුඹගේ හඬ අසන පිණිස මම නුඹ අසල සිටිමි කියලා දෙවියන් වහන්සේ කියනවා. වැන්දබුවගේ වේදනාවත් පියා නැත්තාගේ හිඟකමත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ මොන ආගමක, මොන කුලයක, මොන ජාතියක වුණත් ඔබව නිර්මාණය කළ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබගේ හඬට ඇහුම්කන් දෙමින් ඔබ අසල සිටිනවා. සහෝදරයා, සහෝදරිය, උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයි, උන්වහන්සේ සත්වයෙක් නොවේයි, උන්වහන්සේ දේව දූතයෙක් නොවේයි, උන්වහන්සේ සියල්ල මැවූ සර්ව ව්‍යාප්ත නිර්මාණ කරුවාණන් වහන්සේයි. එබැවින් ඔබගේ වේදනාව බය නැතුව දෙවියන් වහන්සේට කියන්න, ඔබගේ දුර්වලතා ගැන සලකල ඔබ අතහැරලා දාලා යන්න. උන්වහන්සේ මිනිස්සෙක්වත් ඔබ මත යැපෙන්නක්වත් නොවේ. උන්වහන්සේ ඔබ නිර්මාණය කළ ඔබගේ පියාණන් වහන්සේ. උන්වහන්සේ ඔබට ඉතාම ආදරේ. මේ පොළවේ අනිත් හැමෝම තමන්ට වාසියක් ලාභයක් බලාපොරොත්තු වෙන්න ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. බොහෝ දෙවිවරුන්, බොහෝ දේව දූතයන්, පොළවේ සිටින බොහෝ මිනිසයන් තමන්ට ලැබෙන ලාභයක් නිසා ඔබට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ඔවුන් ඔබට උපකාර කරන විටදීම ඔවුන්ගේ හදවත් තුළ දුවන්නේ, මෙයාගෙන් මට ලැබෙන ලාභය කුමක්ද, මෙයාගෙන් මට ලබාගත හැකි උපකාරය කුමක්ද කියලා. නමුත් සහෝදරයා, සහෝදරිය, ඔබ දන්නවාද, ඔබේ පියාණන් වහන්සේ, මුළු විශ්වයේ ආපු දෙවියන් වහන්සේ ඔබෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ ඕන ඔබට උදව් කරලා ඔබ සමග ගිලිහුණු සම්බන්ධතාවය නැවත හදලා දෙන්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ කතා කරලා ඔබේ ඉල්ලීම ඉදිරිපත් කරන්න. දෙවියන් වහන්සේ ඔබේ යාඥාවට පිළිතුරු දීලා උන්වහන්සේ ජීවමානව සිටින බව ඔබ ඉදිරියේ පෙන්වනවා. දින කිහිපයක් යද්දී උන්වහන්සේ කතා

ඔවුන්ගේ වේදනාව ඔවුන්ට විසඳ ගන්න තේරෙන්නේ නැති කාරණය දැන් ඔබ වහන්සේ අසා සිටින්න. දෙවියන් වහන්සේ අනෙක් හැම කෙනෙක්ම නමස්කාර කරමින් සිටින්න. අන්‍ය භාෂාවේ දීමනාව ලබා තිබෙන අය ඔබ එම භාෂාවලින් නමස්කාර කරමින් දෙවියන් වහන්සේව තේරෙන නොතේරෙන අනිත් හැම කෙනෙක්ම බඩ උසුලමින් සිටින්න. ඔබට සුදි වේවා දෙවියන් වහන්සේ. එකිනෙකනාගේ තියෙන පෞල්වල ප්‍රශ්න, එකිනෙකනා ණය වෙලා ඉහළට එන්න බැරුව පොලි වෙවි හිර වෙලා ඉන්න ප්‍රශ්න, එකිනෙකනාගේ පෞල් විනාශ වෙලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේ නැවත ගොඩනැගුව මැනවි දෙවියන් වහන්සේ. වැටි තිබෙන ස්ථාන ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න. රෝගී වෙලා අවුරුදු ගණන් ඒ රෝග සුව කරගන්න බැරුව සිටින අයට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ලබා දෙන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ. වැටී සිටින අයට ඔබ වහන්සේ උදව් කරන්න දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ උපකාරයක් නැතුව සාතන්ගේ ග්‍රහණයට අසු වෙලා විවිධ පාප වලට අසු වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඒ පාප වල ඇබ්බැහි වෙලා සිටින අය ඔබ වහන්සේ නැවත නගා සිටුවන්න. ඒ වහල් කම් වලින් ඔබ වහන්සේ ඔවුන් ඉහළට ගන්න ස්වාමීන් වහන්සේ. අන්‍ය භාෂා ලබා තිබෙන සෑම කෙනෙක් අන්‍ය භාෂාවලින් දෙවියන් වහන්සේට කතා කරමින් සිටින්න. මෙලේ හේකේ දිවි ආමෙලා කේතනි යාලි කාතලේ මෙලේ රිතනි හලාතලේ මෙලේ බලවාකේ මාතේ මාසේ කෙලේ තු. ඔබ සෑම කෙනෙක් ඔබගේ සහෝදර සහෝදරයන් උදෙසා මැදහත් වෙමින් සිටින්න. ප්‍රශ්න තිබෙන අය දෙවියන් වහන්සේට මරගසමින් සිටින්න. ඔබගේ වේදනාව දෙවියන් වහන්සේට කියමින් සිටින්න. දැන් ඔබට විසඳ ගන්න බැරි කාරණේ දෙවියන් වහන්සේට කියන්න. ඇයි ඔබ සැක කරන්නේ? ඇයි ඔබ සිතින් තර්ක කරමින් සිටින්නේ? ඔබ සිතන්නේ දෙවියන් වහන්සේට කරන්න බෑ කියලාද?

0: කරපන්න. එවිට නුඹලා නොදන්නා මහ භයානක අමාරු දේ මම නුඹලා ඉදිරියේ කර පෙන්වන්නේ. මේ කිති හලා හෙකෙදලි යති අලා හෙදලෙ මෙනේ බලවාතලෙ මෙනේ අන්‍ය භාෂාවේ දීපනාව ලබා ගන්නට ආශාවෙන් සිටින අය දැන් ඔබට තේරෙන භාෂාවෙන් දෙවියන් වහන්සේ කතා කරමින් එම දීපනාව ඉල්ලමින් සිටින්න. මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබට අන්‍ය භාෂාව ලබා දෙනවා. සර්පයන්ගේ ආත්මවල බලය ජේසුස් වහන්සේගේ සුද්ධ ලේවල බලයෙන් බලනවා.
1: රෝලේකේෂේ
0: නුඹලා රෝලේකේෂේ හිස පා ගන්නට බලය දී ඇත.
1: රෝරේ
0: සාතන්ගේ හිස පා ගන්න දෙවියන් වහන්සේගේ සෙනගට සාතන්ගේ බලය කඩන්නට බලය දී ඇත.
1: රේලාබාතේ රේලාබාතේ
0: ඔබව ණය වලට ඇදලා දාපු අසුද්ධ බල මේ වෙලාවේ කඩන්න. ඔබේ පවුල් විනාශ කරමින් පවුල් වල අසමගිය ඇති කරලා පවුල් වල හැමදාම රැට රණ්ඩු ඇති කරලා අඳමින් සිටින පවුල් නුඹලා කොහෙද බලන් සිටින්නේ? මිනිස්යන්ට වරද පැටවීම පසක තියලා දෙවියන් වහන්සේ කියන්න අසුද්ධ ආත්ම නුඹලාගේ පවුල් විනාශ කරමින් සිටිනවා. දැන් මේ සර්පයන්ගේ අන්ධකාර ආත්ම පා ගන්න. ඒ අසුත් ආත්මවල බලය පාගන්න.
1: ඒ කබකත්

නොනවත්වා මුළු අවධානය දෙවියන් වහන්සේ දීලා උන්වහන්සේට නමස්කාර කරමින් සිටීවි. සෑම කෙනෙක්ම ඔබට හැඟෙන විදියට ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටීවි. පිටත නොබලන්න කිසිම මිනිසෙක් දැස නොබලා ඔබ දෙවියන් වහන්සේට කතා කරමින් මුළු ශක්තියෙන් දෙවියන් වහන්සේව දැන් නමස්කාර කරමින් සිටීවි. ඔබට තේරෙන විදියට දෙවියන් වහන්සේට ස්තුතිය කියමින් සිටීවි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට ආරාධනා කරමින් සිටින්න. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ

0: ඔබට ස්තුතිවේවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවි පියාණන් වහන්සේ. දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සිටින්නේ. අන්‍ය භාෂාවේ දීමනාව ලබා තියෙන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට අන්‍ය භාෂාවෙන් කතා කරමින් සිටින්නේ.
1: Tire bes şekeri bakkat tiran kırın.

0: භාෂාවලින් කතා කරන්නේ කුමක්ද? නුඹලාගේ ළඟ සිටයි නොදන්නා නමුත් නුඹලා එම භාෂාවලින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සමග ආත්මෙන් සම්බන්ධ වී සිටින්නහුය. එවිට ආත්මයන් වහන්සේම නුඹලා උදෙසා දෙවියන් වහන්සේට මෙදහත්කාරකම් කරමින් සිටින සේක. මහතී මම හිලේ හිතේ නිකා නිකා තෙලේ හතලේ මෙනේ කලී හතලේ ආනලා තෙලේ මෙනේ.
1: දෙවියන් වහන්සේ මේ දැන් කියනවා, ඔබගේ දකුණු කකුලේ වේදනාවක් තියෙන කෙනෙක් ඉන්නවා, බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ කකුල සුව කරන්න යනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දනගසමි. මේ මොහොතේ දෙවියන් වහන්සේගේ සුවය අත්විඳින්න කියලා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබට කතා කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ වේදනාව දකිනවා.

ඔබ සෑම නිවසකම වැඩ කරනවා. ඔබගේ වේදනාව තියාගෙන ඔබ ලංකාවට මුදල් ලෙවන් ඔබ ඒ ස්ථානයේ වැඩ කරනවා. දෙවියන් වහන්සේ ඔබගේ රාත්‍රි අඬන කඳුළු දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ ඔබ වේදනාවෙන් යනවා දැකලා තියෙනවා. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඒ තිබෙන වේදනා සියල්ලම උසුල ගන්න යනවා කියලා දෙවියන් වහන්සේ ඔබ ධන ගසා ඒ ලබා ගන්න කියලා.

මේ වෙලාවේ අප සමග සම්බන්ධ වී සිටින ලක්ෂ 10කට වඩා අධික ණයක් තිබෙන කෙනාට දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියනවා නුඹගේ නොදැනුවත් කමෙන් මේ ණයට වැටිලා නුඹ මේ තුල සිර වෙලා සිට නමුත් මම නුඹගේ යාඥාවසා මම නුඹට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේ කියනවා ලබන වසර පටන්ගෙන ලබන වසරේ මේ වන විට මම නුඹට කියන මාර්ගවල නුඹ හැසිරෙන්නේ නම් නුඹට කියන දේවල් හදාගෙන මම කියන ආකාරයෙන් මේ ඥාය පියවන් නුඹ ක්‍රියා කරන්නේ නම් ලබන වසරේ මේ වන විට මම නුඹ මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ නුඹට දැන් කියනවා ඒ වගේම දෙවියන් වහන්සේ ඔබට කියනවා දරුවෙක්ගේ අධික මත්පැන් පානය නිසා වේදනාවට පත් වෙලා මේ වෙලාවේ දන ගහගෙන දෙවියන් වහන්සේට කතා කරමින් සිටින මව ගැන දෙවියන් වහන්සේ දකිනවා දෙවියන් වහන්සේ ඔබට කියනවා ඔබගේ හදවතේ තිබෙන වේදනාව මම දැක්කා මම නුඹගේ පුත්‍රයාව මෙයින් නිදහස් කරනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා එබැවින් දැන් නොකැළඹෙන්න අනෙකුත් සියල්ල මට බාර දී නුඹ මා ඉදිරියේ සිටින්න එවිට මම නුඹලගේ පුත්‍රයාව ගලවා මගේ රාජ්‍ය උදෙසා වෙන් කර ගන්නවා කියලා දෙවියන් වහන්සේ නුඹට කියනවා උන්වහන්සේ සියල්ල පාලනය කර හැකි බව ඔබ විශ්වාස කළ යුතුයි කියලා දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ කියනවා නුඹ වේදනාවෙන් සිටින නමුත් මම නුඹගේ වේදනාව ප්‍රීතියට හරවනවා කියලා ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා මහත්යට හොරෙන් රත්තරන් බඩු උගස් තියලා ඒක බේර ගන්න බැරුව සිටින නොහනට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා නුඹ බයව සිටින්නේ මක් නිසාද නුඹට වැරදුණු නමුත් නුඹ මා ඉදිරියේ ඒවා නිවැරදි කර ගන්න උත්සාහ කරන බව මම දුටු වෙමි එබැවින් මාගේ දියණිය අමනුබර ඔබට උපකාර කරන ඔබ මේ වැඩි ස්ථානයේ නබෝස්

කලින් කරපු රැකියාව අහිමි වෙලා ඔබට ඒ රැකියාවෙන් ඉවත් වෙන්නට සිදු වෙලා දැන් රැකියාවක් නැතුව කිසිම ආදායම් මාර්ගයක් නැතුව සිටින ඔබට දෙවියන් වහන්සේ කියනවා මෙතෙන් සිට දින හතක් ගත වෙන තැන මම ඔබට රැකියාවක් ලබා ගන්න ආශිර්වාද කරනවා නමුත් ඔබ මෙතෙන් සිට මා ගැන විශ්වාස කොට මම පෙන්වන මාර්ගයෙන් ඔබ ගමන් කරන්න පටන් ගත යුතුයි එවිට ඔබ සිර වෙලා සිට සියලු ස්ථානවලින් මම ඔබ මුදා ගෞරවයට පත් කරනවා කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් සිර වී ඇති දේවල් ගැන ඔබට කරගන්න බැරි දේවල් ගැන දැන් කනගාටු නොවෙන්න ඔබ මගේ අභිමුඛයේ සිට දැනට මම දී ඇති ප්‍රමාණයෙන් මා සමග පැමිණෙන්න මම ඔබව මාගේ ආශිර්වාද අත්දකින්න කාලයට රැගෙන යනවා කියලා දෙවියන් වහන්සේ ඔබට කියනවා

0: දෙවියන් වහන්සේ කියනවා එක දියණියක් ඉන්නවා තමාගේ දකුණු අත බඩේ තබාගෙන ඒ බඩේ තිබෙන වේදනාව දෙවියන් වහන්සේ කවදාද සුව කරන්නේ කියලා. දැන් දෙවියන් වහන්සේ මේක අනාවරණය කරන්නේ නැද්ද කියලා දෙවියන් වහන්සේගෙන් සිතෙන් විමසමින් සිටිනවා කියලා. දෙවියන් වහන්සේ කියනවා දියණිය මා දෙස බලන්න. මාගේ පමණක් සුවේ බලාපොරොත්තු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේ එලිදරව් කරනකම් බලාගෙන ඉන්න එපා කියලා කියනවා. ඔබට ඒ සුවය දෙන්නේ මම කියලා කියනවා. දෙවියන් වහන්සේ ඔබත් සමග දැන් මේ මොහොතේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඒ සුවය ලබා ගන්නකම් බලාගෙන ඉන්නවා. ඒක නිසා දෙවියන් වහන්සේ දෙස බහැරෙන්න. අපි අනාවරණය කරයිද අපිට සුවය ලැබේද කියන දේ පමණක් විමසන්න කරන්න යන්න එපා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමගයි. අපි මේ මොහොතේ ඇදහිල්ලක් නැති කට්ටියට, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අඳුරන් නැති කට්ටියට මේ කියමින් ප්‍රකාශ කරන දෙවියන් වහන්සේට වේදනා තියෙන කට්ටිය පේනවා කියලා. නමුත් දෙවියන් වහන්සේ ඔබ සමග, ඔබ සියල්ල සමග මේ මොහොතේ ඉන්නවා. ඔබට උපකාර කරන්න, ඔබගේ මුළු හදවතින්ම යාඥා කරලා දෙවියන් වහන්සේගෙන් ලබා ගන්න දේ ලබා ගන්න. හල්ලෙලූයා ස්වාමි. වහන්සේ ස්තුති ස්තුති ස්වාමි.
1: සම්බන්ධ වෙලා සිටින බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේව මීට පෙර නොහඳුනන බෞද්ධ සහෝදරියට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, නුඹගේ ආගම නුඹගේ ජාතිය මට වැඩක් නැහැ. නමුත් නුඹ දැන් සිතමින් සිටිනවා මම සිටිනවද නැද්ද කියලා. දෙවියන් වහන්සේ මා දෙස බලනවද? දෙවියන් වහන්සේට ආශිර්වාද කළ හැකිද බැරිද කියලා ඔබ විමසමින් සිටිනවා. දෙවියන් වහන්සේ දැන් කියනවා, ඊයේ රාත්‍රියේ නුඹගේ නිවසේ සිදුණු කාරණය, නුඹගේ නිවසේ නුඹ ස්වාමි පුරුෂයා සමග ඇති වුණු රණ්ඩුව මම දැක්කා. එහිදී නුඹ විඳ වේදනාව මම දැක්කා කියලා දෙවියන් වහන්සේ නුඹගේ ආත්මය විමසමින් කියනවා. මම වනාහි සියල්ල දකින, සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹ මා ගැන සැක කරන්නේ මක් නිසාද? මම නුඹව නිර්මාණය කළමි. දැනුත් මම නුඹව නමින් හඳුනමි. එබැවින් මාගේ දියණිය, මම නුඹ මේ වැටී සිටින ස්ථානයේ නුඹව ආරක්ෂා කරන්නෙමි. නුඹ නුඹගේ කැමැත්තේ ලෙස නුඹගේ තරුණ වයසේ ක්‍රියා කළ බවත්, නුඹ අන් කිසිවෙකුගේ හඬට ඇහුම්කන් නොදී නුඹට කැමති දේ කළ බවත් සිහි කරපන්. එබැවින් අද නුඹ මේ තත්ත්වයට පත්ව සිටි. නමුත් මාගේ දියණිය, නුඹගේ වේදනාව මම නුඹගෙන් පහ කරන්නෙමි. හැරි මා වෙතට පැමිණ මම පෙන්වන මාර්ගයේ නුඹ එන්නට කැමති වන්නේ නම්, මම කියන දේවල් නුඹගේ ජීවිතේ හදාගන්න නුඹ උත්සාහ කරන්නේ නම්, මම නුඹට ආශිර්වාද කරන්නෙමි. නුඹගේ ආගමෙන් ජාතියෙන් මට කම් නැත. නුඹ සිටින ආගමක සිටපන්. නමුත් නුඹගේ ජීවිතයේ තිබෙන වැරදි මම දැන් නුඹගේ ආත්මයට එළිදරව් කරන්නෙමි. දැන් මේ නුඹගේ හදවතට දැනෙමින් පවතින්නේ මාගේ ආත්මයන් වහන්සේ විසින් නුඹට එළිදරව් කරන, නුඹට වැරදුණු තැන්වල නුඹගේ ජීවිතයේ තිබුණු වැරදිය, නුඹ තුල තිබෙන මේ පාප සිදුවිල්ල ඉවත් කරපන්න. නුඹ නිතර රැවටුණු, නුඹ නිතර දුර්වල වුණු මේ දුර්වලකම දැන් හදාගන්නට මගෙන් බලය ලබාපන්න. එවිට මම නුඹ මුදා මාගේ මහිමය නුඹ තුලත් නුඹගේ පවුල තුලත් පෙන්වන්නෙමි. මම වනාහි මුළු ස්වර්ගද විශ්වද මවා පාලනය කරන දෙවියන් වහන්සේ, නුඹගේ ප්‍රශ්නවලින් මිදීමේ බලය මා සතුය. හලෙලූයා. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා. ඔබට නමස්කාර වේවා. මහත් අන්ධකාරයේ ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ ආලෝකයේ දුටුවෝය. බය පැකිලෙමින් සාතන්ගේ විනාශකාරී මාර්ගවල ගමන් කළ සෙනඟ දෙවියන් වහන්සේගේ වචන අසා උන්වහන්සේගේ මහිමස්ත්‍රිය දැකගත්තෝය.

ඔබ වහන්සේට සමාන කවුද දෙවියන්? ඔබ වහන්සේ සමග සැසඳිය හැක්කේ කවුද? ඔබගේ මහිමයට සමාන කළ හැක්කේ කවුද දෙවියන්? ඔබගේ හදවතේ තිබෙන සිතුවිලි දැනගත්තේ කවුද? ඔබට නමස්කාර වේවා පියාණන් වහන්සේ. සියලුම මනුෂ්‍යයන් පවා

සියලු ස්වර්ගවල වැඩවාසය කරන සුද්ධ දේවදූතයන් ඔබ වහන්සේ සුද්ධයි සුද්ධයි කියමින් දිවා රෑ දෙකී නොනවත්වා ගායනා කරන්නෝය. තුන්වන සහ දෙවන ඉහළ ස්වර්ගවල වැඩවාසය කරන ඔබගේ සුද්ධ දේවදූතයන් දහස්වර දහසක් දස දහසක් වර දස දහසක් වන දේවදූත සේනාවල් ස්වකීය මහිමය පසගතා ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ වහන්සේ සුද්ධයි ඔබ වහන්සේ සුද්ධයි

ජීවමාන දෙවියන් වහන්සේට සියලු කෞරවේ වේවායි කියන එවිට වැඩි මහල්ලෝ 24 දෙනා තුන්වන ස්වර්ගයේ සියොන් හි උන්වහන්සේගේ සිංහාසන ඉදිරියේ සිටින වැඩි මහල්ලන් 24 දෙනා ස්වකීය කිරුළු බිම දමා දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ වැටෙමින් ඔබ සදා කාලෙන් සදා කාලයට ගෞරවේ ලබන්නට සුදුසු දෙවියන් වහන්සේ.

මහා හනින් ගායනා කරමින් උන්වහන්සේව නමස්කාර කරන සේක. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේ. ස්වර්ගික දේව දූත සේනාවලට නමස්කාරය සමග මේ නමස්කාරය මුසු කරනවා අපි මේ වෙලාවේ. ඔබට ස්තුති වේවා. යමෙක් උන්වහන්සේට නමස්කාර කිරීම නතර කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන්නට යමෙක් බාධා කරන්නේ නම්, උන්වහන්සේට නමස්කාර කරන දියු, උන්වහන්සේට නමස්කාර කරන මුඛ යමෙක් නතර කරන්නේ නම්, ඒවා වසා දමන්නේ නම්, පොළවේ ඇති කල් කතා කොට දෙවියන් වහන්සේට සිමි මහිමය ඒ කල් විසින් ලබා දෙනවා ඇත. පොළවේ තිබෙන වෘක්ෂ කතා කොට දෙවියන් වහන්සේව නමස්කාර කරනවා ඇත. යමෙක් ඔබට නමස්කාර කරන්න බාධා කරන්නේ නම්, යමෙක් දෙවියන් වහන්සේට කරන නමස්කාරය නතර කරන්නේ නම්, ඉර අඳ තාරකා දෙවියන් වහන්සේට හිමි නමස්කාරය උන්වහන්සේට ඔසවනවා ඇත. හලෙලූයා. ඔබට නමස්කාර වේවා සර්ව පරාක්‍රමයාණන් වහන්සේ. ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ මහිමය ලබා ගන්නට ස්වර්ගවලින් වැටුණු දේව දූතයන් පොරකති. ඔබට හිමි මහිමය අත් කරගන්නට පොළවේ විවිධ මිනිසයන් තරග කරති. නමුත් දෙවියන් වහන්සේගේ මහිමයට අත ගැසිය හැක්කේ කාටද? පොළවේ දෙවිවරුන් නැයි කියා ගන්නා 33 කෝටියක් දෙවිවරුන් යයි කියා ගන්නා ස්වර්ණවලින් වැටුණු අසුද්ධ දේව දූතයන් ඔබගේ මහිමේ නතගසන්නට හදන්නේය. ඔවුන් ස්වකීය ගෞරවය උදෙසා, ස්වකීය ලාභය උදෙසා මිනිසයන් රවටන්නෝය. නමුත් ඔබ පමණක් මිනිසයන්ට සදා කල්හිම ප්‍රේම කරන දෙවියන් වහන්සේ. ඔබගේ සැලසුම් දැනගත හැක්කේ කාටද? බොහෝ දෙනා දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කළ තම සිත්වල මාර්ගවල හැරි යමින් සිටින්නේ. නමුත් උන්වහන්සේ කියන සේක රන්ද රිදීද මාගේය. මම කැමති කෙනාට ඒවා දෙමි, කැමති කෙනාගෙන් ඒවා ගන්නෙමි. පොළවේ රජවරු පත් කරන්නේද පහ කරන්නේද මමය. මාගේ කැමැත්තේ ලෙස සියලු රාජ්‍යයන් පාලනය වන්නේ යැයි ස්වාමින් වහන්සේ කියන සේක. මා සමග සිටින නමුත් මාගේ කැමැත්තට එහැයි යමෙක් ක්‍රියා කරන්න හදන්නේද, මම ඔහුව බලයෙන් පහ කරන්නෙමි. මම ඔහුට සතු බලය ඉවත් කොට වෙනෙකුට එම බලය ලබා දෙන්නෙමි. මම ලබා දුන් ධනයෙන් යමෙක් වැරදි දෙයක් කරන්නේද, ඔහු සන්තක ධනය මම ඔහුගෙන් ඉවත් කොට මට යටහත් අය අතරේ ඒවා බෙදා දෙන්නෙමි. මම වනාහි දෙවියන් වහන්සේ බවත්, කිසිවෙක්ට මට විරුද්ධව සිටින්න නොහැකි බවත් තේරුම් ගනින්න. මුළු පොළව මාගේ අතේ, පොළවේ සීමා දක්වා පාලනය කරන්නේ මම යැයි ස්වාමින් වහන්සේ කියන සේක. උන්වහන්සේ නමස්කාර කරන්න. උන්වහන්සේ නමස්කාර කිරීම ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේව ගෞරවයට පත් කරන්න. උන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටෙන්න. දෙවියන් වහන්සේ තාම බලවන්න.

ඔබගේ නාමය මහිමයට පත් කරනවා අපි. ඔබ වහන්සේට ගෞරවයේද නමස්කාරයේද වේවා ස්වාමී. පොළවේ රජතුමනි, ස්වර්ග මවා පාලනය කරන දෙවියන් වහන්සේ, ඔබට සියලු ස්තුතියත් නමස්කාරයත් සදාකාලයෙන් සදාකාලයට වේවා.

දෙවියන් වහන්සේට බය ඇති සෙනඟ උන්වහන්සේ කියන මාර්ගවල ගමන් කරා. නමස්කාරයෙන් උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ සිටමින් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය හැම දිනකම ඔබ තුල අවුලවා ගනිමින් දෙවියන් වහන්සේ නුඹව රැගෙන යන මාර්ගයේ ගමන් කරමින් සිටින්න. උන්වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන කාලයට නුඹලාව කැඳවා ගන්නවා ඇත. අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර වෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවල, යුරෝපයේ මැද පෙරදිග සහ ඇමරිකා ප්‍රදේශවල, ඒ වගේම ඔස්ට්‍රේලියාව සහ නැගෙනහිර ආසියාව ඇතුළු මුළු ලෝකයේ සිට මේ වෙලාවේ අපට සවන් දෙන සියලු දෙනා, මුළු පොළව පාලනය කරන සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරනවා. ඔබ වහන්සේ ඔවුන් සමග සිටිමින් ඔබගේ උපකාරය ඔවුන් සමග තබනසේක්වා. ඔබ වහන්සේගේ පුත්‍ර වූ පොළවේ ස්වාමීන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්

ඔබේ සවන් දුන්නේ දේපියනන්ගේ විශේෂ උපකාර ඉල්ලාකරණේ ආශ්‍යා මෙහෙට ඔබ සැමට ජේසු පිහිටයි.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 071 83 71 582

ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද මිහිර දිමුතු රේඩියෝයි.

දිමුතුරේදී වහගෙන ඉන්න ඔබට විශේෂයෙන් මතක් කරන්න ඕන ජීවිතය පිළිබඳව කතා කරන්නේ හැමදාමත් අපි එක විදිහට ඉන්නේ නැහැ. පුංචි කාලේ ලදරුවෙක් විදිහට, ඊට පස්සේ ළමා අවදි, ඊට පස්සේ අපි එනවා අපේ තරුණ අවදියට. තරුණ අවදියෙන් පස්සේ අපි ජීවිතේ ගොඩක් දේ පසු කරමින් ආපු ගමනක කෙමෙන් කෙමෙන් අපි මැදිවියට පත් වෙලා අපි යන්නේ ජීවිතේ අවසාන කාලයට. මේකට මහලුවිය කියනවා. කොහොම කෙසේ වෙතත් මේ ආපු ජීවිත ගමනේදී අපිට බොහෝ දේ හමු වෙනවා, නැති වෙනවා, එකතු වෙනවා, වෙන වෙනවා. ආපු ගමනක් තියෙනවා යන්න වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොහොම වුණත් මේ ගමනාන්තය දක්වා යන ගමනේදී අපිට බොහෝ දේ එකතු කරගන්න ලැබෙනවා. පුංචි පුංචි හිත්වල මොනතරම් බලාපොරොත්තු ඇද්ද? ඒ බලාපොරොත්තු කරපින්නාගෙන බලාපොරොත්තුවක් තඹ දොයිතුවකටත් මායිම් නොකරපු ආදරණීය අම්මා තාත්තා බලාපොරොත්තු අතර දරුවන්ව තනිකරුත්

ඒක මොනතරම් අපිට ඔබට දැනෙන හදවතක් තියෙන අයට සංවේදීව දැනෙනවා ඇති. එහෙම සංවේදී ජීවිතවල ජීවිත කතාව ලියන්න එන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

බලාපොරොත්තු පොදිබැදගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ.

ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවති ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝයි.

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අන්න ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

0: කතා කරන්න. දුරකථන අංක 0977 3265 133 071
1: ලොවට සෙන්සර
0: 1582.

ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133 07 1 83 71 582

රිද්විබලා ගැබින් නැගෙන කුමරි කවුරුදෝ ගීපද රචනය සහ සංගීත නිර්මාණය ගරු මර්සිලින් ජයකුඩි පියතුමා. ගීත ගායනය කල්යාණී වංචනාත සමග සේවිනි රාජපක්ෂ. නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත.

0: මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකියි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි. දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතපතට තමයි මේ මතක් කිරීම. ලෝකේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්නේ බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත් සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණය කරන බලාපොරොත්තුවේ. ඒ නිසාම අපි නිතරම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට, සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳෙන්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

ආදරය නැමැති සමීකරණය හමුවේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. විද්වත් ජෝන් නැෂ් එහෙම කියනවා. ආදරේ හොඳම සමීකරණය. හොඳ මොසුව. ජේසුතුමා තමයි ප්‍රේමේ පරමාදර්ශය. ලුණු ආහාරය රස ගන්වනසේ දියවි වැයවි. ඕ එන්න දසත විසිරී සිටින ආදරයෙන් පිරුණු ඔබේ හැකියාව මුහු කරන්න. අපත් සමග එක්වන්න ආදරේ බෙදන්නට මේ දිමුතු රේඩියෝ වයිනේ.

0: බයිබලය නොලිය වුණා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් යහපත් තැනක් බවට පත්වෙයිද? ඒ වගේම බයිබලය කියවන්නන් සහ බයිබලය නොකියවන්නන් අතර පවතින වෙනස කුමක්ද?
1: මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතට මීළඟට ඔබට සවන් දිය හැකි.
0: වර්තමානයේ ඉතාම සංකීර්ණ ජීවිත ගත කරන අපට ඇත්තටම බයිබලයෙන් ලබාගත හැකි මඟ පෙන්වීම කුමක්ද? අර වර්තමානයේ තරුණ තරුණියන්ගේ භාෂාවෙන් කියනවා නම් බයිබලය කියලා කියන්නේ බයිලයක්ද? එතර මේ වගේ විවිධාකාරී පැතිකඩයන් තමයි අපි මෙම සාකච්ඡා මාලාවෙන් විචාරශීලී විදිහට, ඒ වගේම ඉතා පුළුල් විදිහට, ඒ වගේම ඉතාම විද්‍යාත්මක ආකාරයෙන් සලකා බැලීමට අපේක්ෂා කරන්නේ. ඒ තුලින් අපගේ ජීවිත වඩා යහපත් කර ගැනීම, වඩා අර්ථවත් කර ගැනීම සහ වඩා ආනන්දජනක කර ගැනීමට අපි මේ සාකච්ඡා මාලාවෙන් ප්‍රයත්නයක් දරනවා. අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික ප්‍රගතිය උදෙසා.
1: ඔබ ඒ සවන් දුන්නේ මහාචාර්ය ඇන්ටන් මීවනගේ දහම් කතිකාවතටයි. ඔබ සැමට ජේසු පිහිටයි.

දිමුතු රේඩියෝ අහගෙන ඉන්න අපේ සහෘද හිතවතුන්ට තමයි මේ මතක් කිරීම. ලෝකයේ ඔබ කොහේ හිටියත් දිමුතු කියන දිදුලන හඬ ඔබට අහන්න ලැබීම ශ්‍රී ලාංකීය අප ලද භාග්‍යයක් වගේ අපි ඔබට පසක් කරන්න බොහොම ආදරෙන්. දයාව කරුණාව මෙත්සිත පදනම් කොටගෙන ශ්‍රී ලංකාවේ සිට හලාවත පම්බල දිමුතු පදනමේ ඉහළ මහලේ සිට අපි ඔබට කතා කරමින් ඉන්නේ ජීවිතය පිළිබඳව හර්ථවත් අරවත් දෙයක් ඔබට තිරණ කරන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම අපි නිරතුරුවම ඔබට කියන්නේ අපිත් එක්ක රැඳී ඉන්න. සංවේදී හදවතට සංවේදී හිතට කතා කරන ආදරණීය හඬක් බවට දිමුතු රේඩියෝ නාලිකාව පත් වෙලා තිබෙනවා. අපි ආදරෙන් ආයෝජනා කරනවා රැඳින්න අපිත් එක්ක අහන්න ඔබට දැනෙනවද කියලා බලන්න මේ දිමුතු රේඩියෝ.

රසවිඳින්න, සතුටු වෙන්න, විනෝද වෙන්න. අන්න එතන තමයි තියෙන වැදගත්කම. අන්නේ වැදගත්කම ගැන හිතන ඔයාට අහන්න ඕනම රේඩියෝ එකක් තමයි දිමුතු රේඩියෝ. ගීත රසය දැනෙන හැදනවක ඔබටත් එකතු වෙන්න අපි ආරාධනා කරනවා. දිමුතු රේඩියෝ.

0: ඔබගේ මංගල උත්සව ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධති කුලියට ලබා ගැනීමට විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල කතා කරන්න දුරකථන අංක 077 32 65 133
1: බලාගමින් නැසෙන කුමරී කවුරුන් ගී පද රචනය සහ සංගීත නිර්මාණය ගරු බර්සිලින් ජයකොඩි පියතුමා ගීත ගායනය කල්යාණී වංශනාත සමග සේවිනි රාජපක්ෂ නව සංගීත අධ්‍යක්ෂණය සුදත් ප්‍රියශාන්ත

අපි වහගෙන ඉන්න ආදරණීය සුවහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිළිණ කරන නැවුම් අධ්‍යක්ෂක. මේ අධ්‍යක්ෂක අපි ඔබට තිළිණ කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම තන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුන නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

බලාපොරොත්තු පොදිබැඳගෙන ජීවත් වෙන අපිට ඒ බලාපොරොත්තු අතර ජීවත් වෙනවට වඩා ඒ බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා මම විශ්වාස කරනවා. ඔබත් එලෙසම විශ්වාස කරනවා ඇති. ඔබට මට කොයි කාටත් හීන තියෙනවා. ඒ හීන හැබෑ වුණ දාට තමයි සාර්ථකත්වය මතුවෙන්නේ. සාර්ථක මිනිහෙක්, සාර්ථක චරිතයක්, සාර්ථක ජීවිතයක් ගත කරන්න අපි අදිටන් කරගන්නට ඕන. අන්න ඒ නිසාම තමයි දිමුතු රේඩියෝ අපි ඔබත් එක්ක මෙහෙම ළඟින් රැඳී ඉන්නේ. නිරතුරුවම රැඳෙන්න අපිත් එක්ක සාර්ථක ජීවිතයකට මඟ කියන්නම් අපි දිමුතු රේඩියෝ. ජේසුනි ඔබ ඉස්සර වෙලා. ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනාරත්න. ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා. සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

අපිව අහගෙන ඉන්න ආදරණීය සුහසක් ඔබට මතක් කරනවා. විශේෂයෙන්ම දිමුතු රේඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවෙන් ඔබට තිරණය කරන නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම අපි ඔබට තිරණය කරන්න හිතුවේ අපි ජීවත්වන රට වටපිටාව පිළිබඳව කතා කරද්දී අපි හොඳින්ම ගන්න දෙයක් තමයි අපිට දැනෙන දේ ඔබට දැනෙනවා නම් කියලා අපිට හිතුණු නිසා. අනේ ඒ නිසා තමයි අපි ලෝකේ ඉන්න ඔබට අපි ගැන හඳගා කියන්නේ. දිමුතු පදනම හලාවත පම්බන සිට ක්‍රියාත්මක කරන දිමුතු රේඩියෝ ඔබට බොහෝ දේ කියන්න උත්සාහ කරනවා. ඔබත් එක්ක බොහෝ දේ බෙදා ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ මුල්ම පියවර විදිහට තමයි දිමුතු රේඩියෝ මෙලෙස අපි ආරම්භ කළේ. රැඳෙන්න අපිත් එක්ක අපි දිමුතු රේඩියෝ.

කෝසකුසුම දේව මාතාවන් ගෙනවානේ දිමුතු රේඩියෝ නාලිකාවේ ප්‍රචාරය කිරීම සඳහා ඔබත් ඔබගේ බැතිබරදායකත්වය ලබා දෙන්න විමසන්න දිමුතු රේඩියෝ කරු අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල දුරකථන අංක 0537 32 65 133 0711 83 72 582

ජේසුනි, ඔබ ඉස්සර වෙලා ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනාරත්න, ගී පද රචනය පෝල් ප්‍රනාන්දු පියතුමා, සංගීත අධ්‍යක්ෂණය ස්ටැන්ලි පීරිස්.

0: ගායනය චාල්ස් තෝමස් සමඟ නුවන්දිග සේනාරත්න. ඔබ මේ සවන් දෙන්නේ දිමුතු රේඩියෝ නාලිකාවටයි.
1: ජීවිත ගංගාවේ හමුවෙන ගල්පර හමුවේ නොනැවතී ඉදිරියට යන්නට සවිය දෙන නද විහිර දිමුතු රේඩියෝ අයේ.

මුතු රේඩියෝ කිතුණුගී වැඩසටහන සඳහා ඔබටත් ඔබගේ බැතිබර දායකත්වය ලබා දී හැකිය. විමසන්න අධ්‍යක්ෂක පියතුමා දිමුතු පදනම පම්බල. කතා කරන්න දුරකථන අංක 0772 65 133 0771 83 72 582.

නව දිනක අරුණැල්ල තන මත පිණි දියකර හැරියේ යම් සේද දුක කඳුල දුරු කළා. පණනලට නව අරුතක් ලබා දී ගෙවන්නට මේ දිවිය සපලත්වෙන්. හදට කතා කරනා මේ හඬ දිමුතු රේඩියෝවයි.